89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: සුබදසක් වෙලා උදෑසන 6යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB තනදි තහනිය දුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: සුප්‍රීම් රේඩියෝ.
1: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
2: ආ කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
3: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
2: ආ සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේනේ. එහෙනම් සද්දෙ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියානම් හරිනේ.
4: බෝරින් සන්දේ හැපෙන්නේ කරගන්න. ගැලපෙනවා මියුසික් වයිබ් එක.
5: සුප්‍රීම් මියුසික් සන්දේ.
4: ඉනිදා උදේ 9ට.
3: ඊගෙන සර්.
6: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
7: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
8: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්.
9: ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
10: හැඩකාර දඟකාර පොඩිත් වෙනුවෙන්මයි.
11: මේ කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ.
12: අසු නවයයි එක අසු නවයයි තුන දිවයින පුරා සිසාරා.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා
0: හරි සුවබර අඟහරුවාදා.
2: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්.
0: හැඩකාර බදාදා.
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නේ නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා.
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් පහේම උදේ 10ට. The
6: Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
7: දන්නවද සිංගප්පූරුවේ බබල් ගම් කන්න තහනම්? ඇයි දන්නවද මේ බබල් ගම් තහනම් කරලා තියෙන්නේ? 1987 සිංගප්පූරුවේ තියෙන අති නවීන දුම්රිය පද්ධතියක් ආරම්භ කරනවා. සමහර අය බබල් ගම් හපලා කෝච්චියේ දොරවල් වල, ඒ කියන්නේ සෙන්ස උඩ ඇලෙව්වා. ඒ නිසා දොරවල් වැහුන්නේ නැහැ චාමර. ඊට පස්සේ ඉතින් දුම්රිය ගමන් අඩාල වෙන්න පටන් ගත්තා. ඒ නිසාම 1992 දී සිංගප්පූරුව තුළ බබල් ගම් තහනම් කරන්න එව කගමැති ලී ක්වන් යූට සිද්ධ වෙලා තියෙනවා. දන්ත සෞඛ්‍ය සඳහා දුම්පානි නතර කිරීම සඳහා පමණ වෛද්‍ය නිර්දේශිත බබල් ගම් පාවිච්චි කරන්න පුළුවන්.
5: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
8: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචිවාල දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචිවාල දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිහ ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-8939-8939 වට්ස්ඇප් කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
9: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: නවයයි එකෙන් 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
5: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
3: ඈ හැබෑවට
6: සතිය දවස් පහේම දවල් දෙකට
7: සින්දු කපේ විත් නිමේෂා නිමේෂා.
8: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
6: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
9: The welcome show.
10: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas pahema ude hatata
9: the welcome show
6: anugrahaya
11: wartha apita wartha tabana koti yate nlb danade tahane lutrayen rupiyal koti 13.98 ikma u dawanta supiritya galaba dimin rathi sambardhaneta dawanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha danani dahane bilade igena obat kotipatiye kuwanna
12: meltol hisarathaya una sempati ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
13: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි ඔයාලා දන්නවනේ, මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් අරන් 0718-893-893 වට්ස්ඇප් කරන්න. මතක තියාගන්න, දෝරාගත් ජයග්‍රාහි චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
14: 89.1 89.3 Supreme Radio.

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම්.

ඔබේ ඇසෙන් වැටෙන කඳුළු හෙට දින ඔබේ සිනහවට ශක්තියක් කරගන්න. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.

0: ඔබත් අදම NLB සුබ දවසක් ටිකට් පත් නිරදේගෙන අරුණේ සිහින දිනන්න පළමුදයාමය එලෙක්ට්‍රික් යතුරුපැදියක් වූ මුදලින් රුපියල් ලක්ෂ පහක් තනියක්කයට රුපියල් අසුවක් ලග්නියක දිනුම් අවස්ථා දෙකක් එකවර දිනන්න අවස්ථා රැසක් NLB සුබ දවසක් දවස සුබයි සිහින දිනයි
1: ගත්ත සුබම තමයි
2: සුබම තමයි.
3: Endless Weekend with Supreme Radio.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: උසස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: මෙල්ටෝල් හිසරතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත්
4: අපිට කහට ගස් දිගලියට දෙන්නකො.
5: අයියෝ මේ සින්දියම දානවනම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
6: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
7: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
8: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
2: වෙන්නේ 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ධන නිධානයේ ලොතරැයියේ රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා ධාරාව ප්‍රදේශයේ AG ජයරත්න බණ්ඩා මහතා.
1: මගේ නම AG ජයරත්න බණ්ඩා. මගේ ගම ධාරාව. මම හැමදාම ටිකට් හතරක් අනිවාර්යෙන් මම කවුන්ටරේට ආවිලා තින් ටක් ගාලා මම ටිකට් හතරක් කරලා යනවා. මම ටිකට් එක දෙමු බලද්දී දවස් 3කට පස්සෙ තමයි මම ටිකට් එක බැලුවේ. ගමේ ටිකට් කවුන්ටරේ ගිහින් පොඩ්ඩක් බලනකොට මට ලස්ස 20ක මුදලක් ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ මම හරි සතුටු වුණා. මම කරන රස්සාවත් එක්ක මගේ ළමයි 3 දෙනාට අධ්‍යාපන කටයුතු සඳහා මම මේ මුදල වේදන් කරලා බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි මගේ ගොඩක්ම බලාපොරොත්තු වෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB Endless Weekend with Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ
1: හා මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
2: ඇයි මුදලා ලියම කියන්නේ?
1: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද, ඇඳුම්ද, සපත්තුද, අරවද, මෙව්වද, එන නම් තියෙන බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
3: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
1: මොන වර්ගයෙන්ද?
3: හොඳ වර්ගයකින්.
1: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
4: මෙල්වා මෙතින් දන්න කියන GI box bar.
5: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ, දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය, කසාගල ග්‍රීන් සුපර්, ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල, කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 011-2-864-012.
6: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි වාල දන්නවනේ, මේ උදා වුණේ පිම්බර පොසොන් මාසෙ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි වාල දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිහ ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
7: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
8: සුවඳ දැනි දැනි
9: සොදුරු අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
7: සතියේ දිනවල රාත්‍රී 7ට
10: අනුග්‍රහය
11: එන්න

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: නවයයි එකෙන් 89යි 3ෙන් සුප්‍රීම් රේඩියෝ
1: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක

0: පෙරලිකාර සඳුදා.
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි.
0: සුවබර අඟහරුවාදා.
2: ආසාත්මිකතාවය සමහරක් වෙලාවට පෙන්නන්නේ ගැස්ට්‍රයිටිස්.
0: හැඩකාර බදාදා.
3: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා.
4: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල.
5: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
6: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් පහේම උදේ 10ට. The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
7: දන්නවද සිංගප්පූරුවේ බබල් ගම් කන්න තහනම්? ඇයි දන්නවද මේ බබල් ගම් තහනම් කරලා තියෙන්නේ? 1987 සිංගප්පූරුවේ තියෙන අති නවීන දුම්රිය පද්ධතියක් ආරම්භ කරනවා. සමහර අය බබල් ගම් හපලා කෝච්චියේ දොරවල් වල, ඒ කියන්නේ සෙන්සර් උඩ ඇලෙව්වා. ඒ නිසා දොරවල් වැහුන්නේ නැහැ චාමර. ඊට පස්සේ ඉතින් දුම්රිය ගමන් අඩාල වෙන්න පටන් ගත්තා. ඒ නිසාම 1992 දී සිංගප්පූරුව තුල බබල් ගම් තහනම් කරන්න එව කගමැති ලී ක්වන් යූට සිද්ධ වෙලා තියෙනවා. දන්ත සෞඛ්‍ය සඳහා දුම් පානේ නතර කිරීම සඳහා පමණ වෛද්‍ය නිර්දේශිත බබල් ගම් පාවිච්චි කරන්න පුළුවන්.
6: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට. The Welcome Show. 89.1 89.3

0: සුබදාසන කිතවතුනි වෙලාවුද 8යි විනාඩි 2යි දැන්.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ රුත්‍රායියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: සුප්‍රීම් රේඩියෝ
1: ඔබේ ඇසෙන් වැටෙන කඳුළු හෙට දින ඔබේ සිනහවට ශක්තියක් කරගන්න. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.

0: ඔබත් අදම NLB සුබ දවසක් ටිකට් පත් නිලදේගෙන ආරුණ්‍යයේ සිහින දිනන්න. පළමු දානය ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් වූ මුදලින් රුපියල් ලක්ෂ පහක්, තනි අංකයට රුපියල් 80ක්, ලග්නයක දිනුම් අවස්ථා දෙකක්, එකවර දිනන්න අවස්ථා රැසක්. NLB සුබ දවසක්, දවස සුබයි, සිහින දිනයි.
1: ගත්තොත් සුබම තමයි.
2: සුබම තමයි.
3: සුරන් හමන ගමන් තාලය
4: සුළඟබද
5: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
3: Endless Weekend with Supreme Radio.
6: ආයුෂ බොහෝ වේවා හිතවතුනේ. වෙලාව උදෑසන 8යි විනාඩි 8යි FM 89.1 89.3 ඔයා මේ අහගෙන ඉන්නේ Supreme Radio Music Sunday. ඉතින් සුබම සුබ උදෑසනක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. Very good morning. වනක්කම්. ඉතින් ලස්සන දවසක් තමයි මේ විදිහට පටන් අරගන්නේ. අපි ලස්සන සෞම්‍ය කාලගුණයක් තියෙනවා උදේ වරු වෙන. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා මේ කාලගුණ තත්ත්වය දවස් ඉවර වෙනකම්ම පැවතෙන්න කියලා. ඉතින් කාලගුණ එන්නේ වෙනස් වෙනවනේ, අර කාලගුණ විපර්යාස වෙනවා කියලා අපි ඉතින් වැඩිපුරව ගැන මම නම් දන්නේ නැහැ. කොමරි සෑහෙන දේවල් සිද්ධ වෙනවා කියලා කියනවා. ඉතින් කොහොමරි හරිම සෞම්‍ය කාලගුණයකින්, සෞම්‍ය පරිසරයකින් දවස පටන් ගන්නවා. ඉතින් නැවත වතාවක් සුබම සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා. FM 89.1 89.3 Supreme Radio හන හැමෝටම, සියලුම දෙනාට. ඉතින් මතක් කරනවා අපිව වෙබ්සයිට් එකෙන් බොහෝ දෙනෙක් අහගෙන ඉනවාට පුළුවන්. ලෝකෙ කොහේ ඉඳියත්, රටේ කොතන කොහම ඉඳියත් ඔයාලට පුළුවන් www.supremeradio.lk www.supremeradio.lk අපේ වෙබ්සයිට් එක හරහා ලෝකෙ කොහේ ඉඳියත් දැන් ඔයාට අපිව අහන්න අවස්ථාවක් තියෙනවා කියලා බොහොම ආදරෙන් මතක් කරනවා. ඒත් එක මතක් කරන්න ඕනේ මේ අද ලස්සනම ලස්සන ඉරිද දවස කියලා කියන්නේ මියුසික් සන්ඩේ කියලා කියන්නේ හරිම වෙනස් වයිබ් එකක් තමයි ඔයාලට ගෙනල්ලා දෙන්නේ. වෙනස් විදිහක හරිම ලස්සන, හරිම කාම් සින්දු ගොඩාක් ඔයාලට අහන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් දවස පුරාවට ගොඩක් වෙලාවට ඉරිද දවස කියලා කියන්නේ අර සති දවස් පහම, එහෙම නැත්නම් සෙනසුරාදාත් වැඩ කරලා මහන්සි වෙලා ඉරිද දවස තමයි බොහෝ දෙනෙක්, ගොඩ දෙනෙක් ගෙදරට වෙලා ඉන්න දවස. ගෙදර කට්ටියත් එක්ක ලස්සනට කාලය ගත කරන දවස ටිකක් නේ, යුද්ධෙම්ම නැගිටින්නේ නැතුව චුට්ටක් පාරක් වෙලා අනේ කිසි හදිස්සියක් නැතුව වෙනදර අර සති දවස් පහේම තියෙන රේස් එක නැතුව පොඩ්ඩක් කාම් ඩවුන් වෙලා ඉන්න දවස තමයි ඉරිද කියලා කියන්නේ. ඉතින් එහෙම ඉරිද දවසව අහන්නම ඕනේ සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්ඩේ කියලා අදන්නෝ. එනම් වැඩි කතා නැතුව කොහොමත් වීකෙන්ඩ් එකේ අපි වැඩියෙන් කතා කරන්නේ, අඩුවෙන් කතා කරලා වැඩියෙන් ඔයාලට ලස්සනම ලස්සන සින්දු ටිකක් අහන්න දෙනවා. එනම් අපි වැඩේ පටන් ගන්න යන්නේ මතක් කරන අපේ Facebook pages දෙකක් තියෙනවා. Supreme Radio කියලා search කරන්න, Supreme Radio 89.1 89.3 කියලා page එකක් තියෙනවා. Pages දෙකම follow කරලා තියාගන්න. Insta page එකක් තියෙනවා, අපි follow කරන්න. අපේ YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා අන්තිමට අවසාන වශයෙන් අපේ TikTok channel එක අනිවාර්යෙන් follow කරලා තියාගන්න. ලංකාවේ තියෙන active TikTok channel එක තමයි Supreme Radio TikTok channel එක. යන්න ගිහින් follow කරන්න, දැනට කට්ටිය දැනගන්න අපේ profile එක, video share කරන්න. ලයිව් වෙනවා උදේ 10ට අද මැක්. එහෙනම් මැක් ඉන්න දවස් පුරාවට මේ පැත්තේ හිතවතුනේ හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ නේ. ඕක තමයි ඇත්ත කතාව. වෙලා උදෑසන 8යි විනාඩි 11යි දැන්. දිගටම අහගෙන ඉන්න සුබ උදෑසනක්.

0: තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේ මුල්ල නාරම්මල සාගම්පල
1: ඔයන්නේ පඬිතු නෝන.
2: ඇයි මුදලාලි ඒ රත්තරන් වුණාට එහෙම කියන්නේ?
1: ඇයි බන් නොදන්න මගුලක් නැහෙනේ.
3: ආ මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
1: හදමු හදමු.
3: මම මේ GI box board කරන්න ආවේ.
1: දෙන්නංක හොඳ වර්ගයේ.
3: නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන Menwa GI box bar.
4: Menwa meeting. දන්න කියන GI box bar.
5: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
6: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
7: එම මෙහෙම.
8: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
6: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
9: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
6: ඈ හැබෑවට
10: සතිය දවස් පහේම දහවල් දෙකට
4: සින්දු කපේ විත් නිමේෂා.
11: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
3: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
12: අපිට ජපන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
4: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
12: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
13: 89.1 89.3
4: සුප්‍රීම් රේඩියෝ.

0: සුප්‍රීම් රේඩියෝ
1: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැයියේ 2,33,00,000 සුපිරි ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තය කැකිරාවෙන් ශාමලී මහත්මිය.
2: මගේ නම ශාමලී. මං ආවේ කැකිරාව ඉඳලා. මං කරන පුංචි ව්‍යාපාරයක් මම මුලින් පටන් ගත්තේ. ඒ ව්‍යාපාර කටයුතු කොහොමද දියුණු කරගන්න එක තමයි මගේ හිතේ තියෙන ලොකුම මෙව්වගම. පොඩි රෙදි ෂොප් එකක් තමයි කරන්නේ. ඒක ඉතින් ටිකක් දියුණු කරගෙන ඉස්සරහට ගමනක් යන්න තමයි මගේ බලාපොරොත්තුව. තමන්ට ලැබෙන ලොතරැය මිලදී ගන්න ඕනේ. ගත්තට පස්සේ ගොඩක් අය ඉතින් හිතනවා ඇදිලා කියන කේම නෙවෙයි, අපි මිලදී ගත්තු නිසායි අපට ඇදෙන්නේ. ඉතින් මං හිතන තමන්ට පුළුවන් ගානට යන්නේ තැනකින් ලොතරැය මිලදී ගත්තොත් ඒක ජයග්‍රහණය තමන්ට තියෙනවා. මං දකින්න එක දෙයක් තමයි ලොතරැය මිලදී ගන්නකොට මං හිතන දෙයක් දිනුම් ඇදෙනවා කියලා මිලදී ගන්නවා. කවදාවත් දිනුම් නැහැ කියලා මිලදී ගන්න හොඳ නැහැ ලොතරැය. එතකොට තමන් හිතන්නේ ඇති විදිහට තමන්ට දිනුමක් ලැබෙනවා ඒක. ඇත්තටම ජාතික ලොතරැය මණ්ඩල ගොඩක් මං ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ පුංචි ව්‍යාපාර කරන තරුණ පරපුර මේ වගේ කෙනෙකුට ඇදිච්චාම ඒකෙන් ගොඩක් ප්‍රයෝජනයක් තියෙනවා. මොකද තරුණ කෙනෙකුට මේ වගේ ලොතරැය ගැදුනොත් එයාගේ අනාගතේ ජය ගන්න හැකියාව ගොඩාරියක් තියෙනවා. ඉතින් මං හිතනවා කවදා හරි හොඳ තැනකට යන්න අඩිතාලම ලැබුණා නම් මේ ලැබුණේ ලොතරැයි මණ්ඩලය හරහා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා ලොතරැයි මණ්ඩලයේ ලැබිච්ච ත්‍යාග පිළිබඳ ලොතරැයි මණ්ඩලයේ යෝජනාකරු.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB 89.1 89.3

0: අටනවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: උසස් මුතත්වේ අත්‍යවශ්‍ය බාණ්ඩ දිවයිනේ අඩු මුමිලට ගතහැකි නවතම සුපිරි වෙලෙන් සැල්චාලය කසාගල ග්‍රීන් සුපා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගනයමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 01112864012
2: පෙරලිකාර සඳුදා
3: යන්න හේතු මොනවද මෙන්න මේවා හරි
2: සුව බර අඟහරුවාදා
4: ආසාත්මිකතාව සමහරක් වෙලාට පෙන්නන ගැස්ට්‍රයිට්
2: හැඩකාර බදාදා
5: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නේ නැහැ
2: රස පිරි බ්‍රහස්පතින්දා
6: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරලා
7: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
1: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් 5ම උදේ 10ට
8: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංග විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි වාල දන්නවනේ මේ උදා වුනේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි වාල දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 01718893 WhatsApp කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහි චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
1: The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
9: දන්නවද සිංගප්පූරුවේ බබල් ගම් කන්න තහනම්. ඇයි දන්නවද මේ බබල් ගම් තහනම් කරලා තියෙන්නේ? 1987 සිංගප්පූරුවේ තියෙන අති නවීන දුම්රිය පද්ධතියක් ආරම්භ කරනවා. සමහර අය බබල් ගම් හපලා කෝච්චියේ දොරවල් වල, ඒ කියන්නේ සෙන්සර් උඩ ඇලෙව්වා. ඒ නිසා දොරවල් වැහුන්නේ නැහැ චාමර. ඊට පස්සේ ඉතින් දුම්රිය ගමන් අඩාල වෙන්න පටන් ගත්තා. ඒ නිසාම 1992 සිංගප්පූරුව තුල බබල් ගම් තහනම් කරන්න එව කගමැති ලීක් වන් යුට සිද්ධ වෙලා තියෙනවා. දන්ත සෞඛ්‍ය සඳහා දුම්පානි නතර කිරීම සඳහා පමණ වෛද්‍ය නිර්දේශිත බබල් ගම් පාවිච්චි කරන්න පුළුවන්.
1: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show.
10: සුරන් හමන ගමන් තාලය.
11: සුරඳවද
0: අසුනවයයි එකෙන් අසුනවයයි තුනෙන්
10: Endless Weekend Lubit Supreme Radio.
12: උදසන කිතවතුනි වෙලාව උදෑසනටයි විනාඩි 33 FM 89.1 89.3 මේ හගිනින්නේ සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්ඩේ. ඉතින් මතක් කරන්න කීප දෙනෙකුත් ඉන්නවා. ඉතින් හිමිදිරි උදෑසනම අපිට කැලුම් කතා කරලා කිව්වා දවස පුරාවට රේඩියෝ එක ඔෆ් කරන්න යලු දවස පුරාවට ටියුන් කරලාලු තියෙන සුප්‍රීම් රේඩියෝ. ඉතින් දවස පුරාවට උදේට රැයට දවස පටන් ගන්නෙත් හරිම ලස්සනට පින්බර විදියට සුප්‍රීම් රේඩියෝ එක කියලා තමයි කළුතර පැත්තෙන් කැලුම් කතා කරලා කිව්වේ. ඉතින් බොහොම සූති කැලුම් දිගටම අපි වාහකෙට ඉන්නවා කියලා අපි දන්නවා. ඉතින් අද ගෙදර කට්ටියම ඉන්නවා කියලා කිව්වා. ඉතින් හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි අපිට ඉල්ලලා තියෙන්නේ. එතකම මඩපාත පැත්තෙන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. මාලිනී වෙන්න ඕන මාලිනී. ඊට පස්සේ එකතු කරගන්න කියලා තියෙනවා අපේ දේශප්‍රියව. එතකම තරංගතිසේරා එකතු කරගන්න කියලත් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ඉතින් මඩපාත පැත්තෙනුත් උදේ ඉඳන් සුප්‍රීම් රේඩියෝ අහනවා කියලා තමයි කියලා තියෙන්නේ. ස්වාරපොල පැත්තෙන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා නිමල් අයියා. තේකඩේ ඉඳන් සද්දෙටම අහගෙන ඉන්නේ කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඉතින් ඒගොල්ලොන්ගත් එකතු කරගන්න. එකතු කරගෙන අපි යනවා ලස්සන සින්දුවක් අහන්න. සින්දුවක් නෙමෙයි, සින්දු ගොඩක් අපිට අහන්න තියෙනවා. අඩුවෙන් කතා කරලා වැඩියෙන් සින්දු දෙන මියුසික් සන්ඩේ තමයි මේක. මතක කරනවා අපේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් එක්ක ළඟින් ඉන්න. අපි හරියටම උදේ 10ට TikTok live එකනවා කියලා ඔයාලා මතක් කරනවා. සිතට දැනෙන මේ ලතෙවුල් ඉවසන්නම ඔබේ නමින්. වෙලා උදෑසන 8:35.

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
2: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රෑවලට.
3: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
2: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
1: හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
4: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න.
2: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
1: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
6: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
1: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දෙ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියානම් හරිනේ.
7: බෝරින් සන්දේ හැපෙනින් කරගන්න ගැලපෙනම මියුසික් වයිබ් එක.
5: සුප්‍රීම් මියුසික් සන්දේ.
7: ඉනිදා උදේ 9ට.
6: ඉගෙන සර්.
5: 89.1 89.3
8: Supreme Radio.

වෙලාව උදේ 8යි විනාඩි 51යි හිතවතුනි. හරිම ලස්සන වයිබ් එකක් තියෙන්නේ. මමත් ආසම දවසක් තමයි මේ ඉරිදා දවස් කියලා කියන්නේ. මේ හරිම ලස්සනයි. ඒ කියන්නේ ඒක කියන්න විස්තර කරන්න තේරෙන්නේ නැහැ. අපිට දැන් කතා කරන කට්ටිය කියනවා මේ පුදුමාකාර ලස්සනයිලු මේ ඉරිදා දවසේ ප්ලේ වෙන සින්දුටික. ඉතින් අපේ මේ ගායංග මහත්මයාට තමයි අපි ස්තුතිය උපුද කරන්න ඕනේ. හරිම ලස්සනයි, එකට එකක් ගැලපෙනවා නේ. අපි හැමෝටම අහන් ඉන්න පුළුවන් ඉදිරිය තමයි හැමදාම අපි සින්දු දෙන්නේ. ඉතින් මතක් කරනවා මේ දිගටම අපි වහගෙන ඉන්න උදේ 10ට අපි TikTok live එකේ ඉන්න බලාපොරොත්තු වෙමින් ඉන්න. ඉක්මනට අපි follow කරලා නැති කෙනෙක් ඉන්නවනම් අපි follow කරන්න කියලා මතක් කරනවා. එහෙනම් වැඩි කතා කරන්න ඕනේ නැහැ. අපි ඊළඟ පැයට යනවා. තව ලස්සනම ලස්සන සින්දු තුනක් තියෙනවා අපිට අහන්න. අපි යමු. ඊළඟට ප්ලේ වෙන සින්දුව මම ආසම සින්දු පහක් නම් කරන්න කිව්වොත් ඒ පහේ උඩම තියෙන සින්දුවක්. වෙලා උදේ 8යි විනාඩි 52යි. කසුන් කල්හාර ආදර මල්වල. ආපු පළවෙනි දවසේ දැනෙච්ච හැඟීම අදටත් ඒ සින්දුව හදි දැනෙනවා. දිගටම වහගෙන ඉන්න.

0: සුප්‍රීම් රේඩියෝ
1: ඔබේ ඇසෙන් වැටෙන කඳුළු හෙට දින ඔබේ සිනහවට ශක්තියක් කරගන්න. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.

0: ඔබත් අදම NLB සුබ දවසක් ටිකට් පත් මිලදීගෙන ආරුණ්‍යයේ සිහින දිනන්න. පළමු ධානය ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් වූ මුදලින් රුපියල් ලක්ෂ පහක්, තනි අංකයට රුපියල් 80ක්, ලග්නයට දිනුම් අවස්ථා දෙකක්, එකවර දිනන්න අවස්ථා රැසක්. NLB සුබ දවසක්, දවස සුබයි, සිහින දිනයි.
1: ගත්තොත් සුබම තමයි.
2: සුබම තමයි.
3: අසුනවයයි එක, අසුනවයයි තුන, සුප්‍රීම් රේඩියෝ.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
3: අවසාන ප්‍රශ්නය ආශා අපි හිතමු අයිසරහා දෙන්නේ රණ්ඩු වෙනවා වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද
4: මන්නම් කරන්නේ වාඩි වෙන එක මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ
5: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න
6: ටෙම්පෝ ටවුන්
5: විත් ආශී
7: සුරන් හමන ගමන් තාලය
8: සුළඟ ඔබද
9: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
7: Endless Weekend with Supreme Radio

සුබදාසන කිතවතුනි, වෙලාව උදෑසන 9යි විනාඩි 19යි. ලස්සනම ලස්සන සින්දු ටිකක් අහන ගමන් තමයි අපි ඉන්නේ. ඉතින් අපි යන්නේ අපිට කෝල් කරපු මැසේජ් කරපු කීප දෙනෙක් ඉන්නව මතක් කරන්න. කීප දෙනෙක් නෙමෙයි, ගොඩ දෙනෙක් ඉන්නව. මේ කීප දෙනෙක් අපි තෝරගෙන ඉමීට කියන්නන්නේ. අදිසියක් නැහනේ, දවසම තියෙනවා අපිට. ඉතින් මතක් කරන්න ඕනේ මේ වාට අපිව මේ FM 89.1 89.3 රේඩියෝ ටියුන් කරලා අහන්න පුළුවන් වගේ මුවාට හැකියාව තියෙනවා. දැන් ලෝකෙ කොහෙන්දියත් අපි වහන්න www.supremeradio.lk අපේ වෙබ්සයිට් එකට ගිහින්. ඉතින් අපි යනවා මුලින්ම දකුණු කොරියාව පැත්තට. ඉතින් දකුණු කොරියාව පැත්තෙන් අපිව අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඉතින් අපි මතක් කරනවා අපේ ශාන්ත බණ්ඩාරයි ඇතුළු පිරිස හැමදාම වගේ අහගෙන ඉන්නවලු. අද නම් ගෙදර ඉන්නවා කියලා තමයි කිව්වේ. මම හිතන්නේ අද දකුණු කොරියාවේ ඒගොල්ලන්ගේ කම්පැනි කටියේ නිවාඩු ඇති. ඉතින් බෝඩිමේ හොස්ටල් එකේ ඉන්න ගමන් සද්දරම සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්නවා කියලා කියලා තියෙනවා. ලයිව් එකටත් එන්නම් කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. එතකම අපි යනවා මාලනී නෙමෙයි මාලිති. මල්ලිති ඉන්නවා. මේ මලිතිද කොහෙද? මලිති වෙන්නේ නැති මේ ඉන්නවා කුවේට් පැත්තෙන්. ඉතින් වැඩ කරන ගමන් අපි වහගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ. අද 12න් පස්සේ වැඩ ඉවරයි කියලා දාලා තියෙනවා. පුළුවන් ඔයාලට අපේ හවස අපි දවල් දෙකටත් ලයිව් එකක් එනවා. ඉතින් ඒ ලයිව් එකටත් ඔයාලට එකතු වෙන්න පුළුවන් කියලා මතක් කරනවා. අපි හරි සතුටුයි. මොකද දන්නවද, ලංකාවේ ඉන්න කට්ටිය විතරක් නෙවෙයි, පිටරටින් ඉන්න ගොඩක් කට්ටිය, පිටරටින් ඉන්න අපේ ලංකාවේ අපේ වචනෙන් කිව්වොත් එහෙම කොල්ලෝ කෙල්ලෝ සෑහෙන්න පිරිසක් සුප්‍රීම් රේඩියෝ අහනවා. මේ අපිත් එක්ක ඇක්ටිව් වෙන්න අපිට වට්ස්ඇප් මැසේජ් දානවා. ඒත් එක්කම ඔයාලට විශේෂ දෙයක් මතක් කරන්නත් තියෙනවා. දැන් මේ උදා වෙලා තියෙන්නේ පින්බර පොසොන් මාසේ. ඉතින් අපි හැම වෙලාවෙම සුප්‍රීම් රේඩියෝ අපි විශේෂයෙන්ම විශේෂ උත්සවයක් එනකොට, විශේෂ දෙයක් සිද්ධ වෙනකොට අපි මූලික තැන දෙනවා අපේ පුංචි පැටවුන්ට. ඒ නිසා තමයි උදෑසන 6 ඉඳන් 7 වෙනකන් හැමදාම පොඩ්ඩංගු උදෑසන වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ සති දවස් 5ෙම. ඕන දැන් මේ පාරත් අපි වහගෙන ඉන්නේ. දැන් අද දවසේ කියන්න මොන විශේෂයෙන් අපේ පොඩ්ඩ ගොඩාක් ගෙදර ඉඳන් අපි වහගෙන ඉන්නවානේ. විශේෂයෙන් වැඩිහිටියොත් අහන් ඉන්නවානේ ඕගොල්ලොන්ටත් කියන්නේ. අපි ලස්සන වැඩක් සූදානම් කරලා තියෙනවා, ඕගනයිස් කරලා තියෙනවා. ඒ තමයි පොඩ්ඩොන්ට පොසොන් උත්සවයේ දැනෙන විදිය. පොසොන් උත්සවයනේ පොසොන් පොහොය දිනේ නිමිත්තෙන් කරන වැඩ. ඊට පස්සේ පොසොන් සමරන්නේ මෙහෙමයි. ඕනම මාතෘකාවක් යටතේ ඔයාට පුළුවන් ලස්සනම ලස්සන චිත්‍රයක් අඳින්න. ඇඳලා A4 කොලයක ඇඳලා කැමති විදියට පාට කරන්න, කැමති දෙයක් පාවිච්චි කරලා කැමති විදියට පාට කරන්න වඩා අවස්ථාව තියෙනවා. ඒක පැස්ටල් එකකින් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පාට පැන්සල් වලින් වෙන්න පුළුවන්, පැන්සලින් වෙන්න පුළුවන්, පෑන් වලින් වෙන්න පුළුවන්. ඕන විදියකට පාට කරලා ඔයාගේ චිත්‍රය සඳහන් කරන්න, ඔයාගේ නම ගම විස්තර ටික සඳහන් කරලා අම්මට හරි තාත්තට හරි කියලා. අපේ පොඩ්ඩු විතර නෙමෙයි ලොක්කොත් මේ ගහන් ඉන්නවනේ. ලස්සන පැහැදිලි ෆොටෝ එකක් අරගෙන, පැහැදිලි ෆොටෝ එකක් අරගෙන ඔයාගේ නම ගම විස්තර සඳහන් කරලා 0718 89 3 89 3 කියන අපේ වට්ස්ඇප් නම්බරයකට එවන්න. ජුනි මාසේ, කියන්නේ මේ මාසේ 25 වෙනිදාට කලින් එවන්න. විශේෂ අවස්ථාවක් ඔයාලට ලැබෙනවා. මොකක්ද දන්නවද? ජයග්‍රහී චිත්‍රහිමි පොඩිත්තන්ට අපි මේ චිත්‍ර ටික අපේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් හරහා, Facebook, Instagram හරහා ලෝකෙටම පේන්න එළි දක්වනවා. වගේම ජයග්‍රහී චිත්‍රහිමි පොඩිත්තන්ට අවස්ථාවක් ලැබෙනවා සුප්‍රීම් රේඩියෝ අපේ මැදිරියට ඇවිල්ලා පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එකතුලා ඉදිරිපත් කරන්න අපි අවස්ථාවක් දෙනවා. මේක සුළුපට අවස්ථාවක් නෙමෙයි, වාට අපිත් එකතුලා මේ වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා. එහෙනම් 25 වෙනිදාට කලින් 0718 89 3 89 3 කියන අපේ වට්ස්ඇප් නම්බරයකට අවුරුදු 12ට අඩු අපේ පොඩිත්තන්ටයි මේ අවස්ථාව තියෙන්නේ. ඉක්මන් කරන්න ලස්සන චිත්‍රයක් ඇඳලා ඒක ලස්සනට පාට කරලා පැහැදිලි ෆොටෝ එකක් කරන් අපිට වට්ස්ඇප් කරන්න කියලා මතක් කරනවා. මේ සින්දුවට අපි විශේෂයෙන් එකතු කරගන්නවා මේ අපේ දකුණු කොරියාවේ කුවෙට් වලයි කටාර් වලයි ඉන්න අපේ සහෝදර සහෝදරියන්. එහෙනම් දිගටම අහගෙන ඉන්න.

0: ඔබේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012.
1: හා මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
2: ඇයි මුදලා ලිහිම කියන්නේ?
1: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද ඇඳුම්ද සපත්තුද අරවද මෙව්වද එන නම් තින බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
3: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
1: මොන වර්ගයෙන්ද?
3: හොඳ වර්ගයකින්.
1: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි Melva GI box bar.
4: Melva මෙති දන්න කියන GI box bar.
5: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
6: සුවඳ දැනි දැනි දැනෙනවා.
7: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night.
8: දන්නවද සිංගප්පූරුවේ බබල් ගම් කන්න තහනම්? ඇයි දන්නවද මේ බබල් ගම් තහනම් කරලා තියෙන්නේ? 1987 සිංගප්පූරුවේ තියෙන අති නවීන දුම්රිය පද්ධතියක් ආරම්භ කරනවා. සමහර අය බබල් ගම් හපලා කෝච්චියේ දොරවල් වල, ඒ කියන්නේ සෙන්සර් උඩ ඇලෙව්වා. ඒ නිසා දොරවල් වැහුන්නේ නැහැ චාමර. ඊට පස්සේ ඉතින් දුම්රිය ගමන් අඩාල වෙන්න පටන් ගත්තා. ඒ නිසාම 1992 දී සිංගප්පූරුව තුල බබල් ගම් තහනම් කරන්න එව කගමැති ලී ක්වන් යූට සිද්ධ වෙලා තියෙනවා. දන්ත සෞඛ්‍ය සඳහා දුම්පානි නතර කිරීම සඳහා පමණ වෛද්‍ය නිර්දේශිත බබල් ගම් පාවිච්චි කරන්න පුළුවන්.
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
4: The Welcome Show.
9: Radio. ඔය වචන තියෙන ගීත ටික මට කියන්න.
10: 89.1 89.3
11: ගණෝ යාට අපේක.
4: Supreme Radio.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ.
1: ඔයන්නේ පණ්ඩිත නෝන.
2: ඇයි මුදලාලි ඒ රත්තරන් උනාට එහෙම කියන්නේ?
1: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
3: හා මුදලාලි, මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
1: හදමු හදමු.
3: මම මේ GI box board කරන්න ආවේ.
1: දෙන්නංක හොඳ වර්ගයේ.
3: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන මෙන්වා GI box board.
4: මෙන්වා බෙති. දන්න තියෙන GI box board.
0: පෙරලිකාර සඳුදා.
5: ජීවිතේ හැම තවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
6: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-8939-3 වට්ස්ඇප් කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
7: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
6: උදෑසන කිතවතුනි, වෙලාව උදෑසන 9:47 ෆෙමසුන වේදශුමකින් අසුන වේදශුම තුනෙන් ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්ඩේ. ඉතින් දැන් මේ අද උදේ මම එනකොට හරි ලස්සන සිද්ධියක් දැක්කා. මේ අපි අර අපි එන්නේ මේ බම්බලපිටියට ඇවිල්ලා එහෙමනේ. දැන් එනකොට මේ අර මුහුදු වෙරළක් නැහැ නේද? ඉතින් අර බම්බලපිටියට එහෙම බීච් එකක් නැහැ. ඉතින් අර ගල් වැටියක් තියෙනවා. ඉතින් රේල් පාර තියෙනවා. ඉතින් මම හරි ලස්සන සිද්ධියක් දැක්ක. මේ උදේ පාන්දර මේ බයික් එකක ඇවිල්ලා පොඩි සාමාන්‍යයෙන් අවුරුදු 10ක විතර මං හිතන්නේ, එක වසර දෙක වසර වගේ. මට හරියට මෙහෙම කියන්න මට තේරෙන්නේ නැහැ. ඉතින් කුමාරි මම හිතපු විදිහට අම්මයි තාත්තයි පුතයි වෙන්නේ නැති මොන හේතුවකටද දන්නේ මේ හරි ලස්සනයි. මං හිතන්නේ සමහර විට නවත්තන්න කියලා නැති බම්බල පිටියේ උදේ 6ට විතර පේනවා. මේ 6ට 5:00 6ට විතර පේනවා. ඈත නැව් හරි බෝට්ටු හරි මොනහරි තියෙනවා. පොඩි අර මේ ලයිට් දෙක තුනක් දාලා තියෙනවා. ඉතින් ඒ වගේ දෙක තුනක් පේනවා. මං හිතන විදිහට ඇඟිල්ලෙන් පෙන්න ඉඳියා බයික් එක නවත්තලා සැහෙන වෙලාවක් විනාඩි 10ක් විතර බලාගෙන ඉඳියා. ඉතින් හරි ලස්සනයි ඒක. මේ ඒක දැක්කහම මේ මට හරි මේ ලස්සන හැඟීමක් ආවා. ඉතින් අර එහෙම තමයි නේ, ඉරිදා දවස කියලා කියන්නේ ඒ වගේ දවසක් නේ. මේ වචනෙන් විස්තර කරන්න තේරෙන්නේ නැහැ ඉතින් සමහර දේවල්. හරි ලස්සන, මම උදේම දැක්ක ලස්සනම සිද්ධියක් තමයි ඒක. විනාඩි 10ක් විතර මාත් බලාගෙන ඉඳිය. විනාඩි 10කින් විතර බයික් එක ස්ටාර්ට් කරගෙන එමම ගියා. අර ඈත පේන මේ මුහුදේ ඈත කෙරවලක පේන මේ නැව් හරි බෝට්ටු හරි දියා පෙන්නලා මේ මොනවදෝ කතා කරනවා හිනාවෙවි. හරි ලස්සන දසුනක්. ඉතින් සමහර දේවල් විස්තර කරන්න තේරෙන්නේ නැහැ. මම විශ්වාස කරන ඔයාට මම කියනක තේරෙන්නේ නැති. මේ ඔයාට තේරුම් යන්න ඇති. මේ සමහර දේවල් සමහර මේ දකින්න දේවල් වචනෙන් විස්තර කරන්න තේරෙන්නේ නැහැ. ඒ වගේ ලස්සනයි. වෙලාව උදේ 9:49 අපි උදේ 10ට ලයිව් එකේ නෝ. දිගටම අහගෙන ඉන්න.

0: සුබදසන කිතවතුනේ වෙලාව දසන දහයේ දැන්.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB තනඩිතහනේ ලොතරැයිය රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 89.3 Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ
1: ඔබේ ඇසෙන් වැටෙන කඳුළු හෙට දින ඔබේ සිනහවට ශක්තියක් කරගන්න. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLV සුබ දවසක්.

0: ඔබත් අදම NLB සුබ දවසක් ටිකට් පත් නිලදේගෙන අරුණේ සිහින දිනන්න. පළමුදාමය ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් වූ මුදලින් රුපියල් ලක්ෂ පහක්, තනි අංකයට රුපියල් 80ක්, ලග්නයට දිනුම් අවස්ථා දෙකක්, එකවර දිනන්න අවස්ථා රැසක්. NLB සුබ දවසක්, දවස සුබයි, සිහින දිනයි.
1: ගත්තොත් සුබම තමයි.
2: සුබම තමයි.
3: සුරන් හවන
4: අසු නවයයි එකෙන්, අසු නවයයි තුනෙන්
3: Endless Weekend with Supreme Radio.
5: ආයුෂ බොහෝ වේවා. වෙලාව උදෑසන 10:09 හිතවතුනි. ලස්සන වෙලාවක්, සුන්දර වෙලාවක්. FM 89.1 89.3 Supreme Radio අහගෙන ඉන්නවාට ලෝකෙ වටේම www.supremeradio.lk අපේ වෙබ්සයිට් එකෙන් අපි වහගෙන ඉන්නවාටත් සුබම සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා. එන්න අපේ TikTok live එක පටන් අරගෙන තියෙනවා. ඉතින් යන්න TikTok පැත්තට ගිහින් සර්ච් කරන්න Supreme Radio කියලා. අපි ලයිව් එක පටන් අරගෙන තියෙනවා. ඔයාලටත් පුළුවන් අපේ ලයිව් එක පැත්තට එන්න. ලයිව් එක පැත්තට ඇවිල්ලා සැහෙන්න විරසක් අද අපේ ලයිව් එකට එකතුලා ඉන්න. වෙනදට පිළියන්දල ඉන්න කට්ටිය අද අවිස්සාවේල්ල පැත්තේ ඉඳන් අපි වහගෙන ඉන්න එක අපි ඇත්තටම සතුටට කාරණාවක්. ඉතින් මේ විදිහට ගොඩාක් කට්ටිය අපිව අහගෙන බලාගෙන ඉන්නවා. රචි ඇවිල්ලා තියෙනවා, අයෝමි දේශාන ඉන්නවා, තරුෂි ඇවිල්ලා ඉන්නවා, ඉෂු ඉන්නවා. ඉතින් මේ වගේ ගොඩාක් කට්ටිය අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. රයිට්, සෙනි දම්සිත් ඉන්නවා. රයිට්, හැමෝම එකතු කරගන්න. එහෙනම් TikTok live එක පැත්තට ඉක්මනට වාර්තා කරන්න කියලා මතක් කරනවා. සුබම සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා. TikTok live එක පැත්තේ අපිව ආගෙන බලාගෙන ඉන්න හැමෝටම. එහෙනම් අපි වැඩේ පටන් ගන්නයි හදන්නේ. වෙලාව හොඳයි. වෙලාව උදෑසන 10:10. ඊළඟට මම දෙන සින්දුව මේ වෙලාවේ TikTok live එකේ ඉන්න හැමෝම එකතු කරගන්නවා. ඊට පස්සේ මෙහෙමයි, දැන් අර හැමදාම කියනවා වගේ සින්දු කියලා කියන්නේ මේ වචන පීලියක්, ඊට පස්සේ සංගීතය සහ ගායනය විතරක්ම නෙවෙයි හිතවතුනේ. සින්දු කියලා කියන්නේ හැඟීම්. හැම සින්දුවක් එක්කම අපිට මොකක් හරි මතකයක් තියෙන, එහෙම නෑ කියන්න එපා. පුංචි කාලේ වේවා, ඊට පස්සේ ස්කෝලේ කාලේ, ඊට පස්සේ කැම්පස් කාලේ, ප්‍රේම කරනකොට පෙම්වතා පෙම්වතියත් එක්ක, ඉතින් ඊට පස්සේ ගොඩාක් මතක තියෙනවා සින්දුත් එක්ක නේ. එහෙනම් ඒ වගේ ලස්සන සින්දුවක් දෙන ඔයා කැමති කෙනෙක් එකතු කරගන්න. මම දෙනවා මේ වෙලාවේ මාවහගෙන බලාගෙන ඉන්න හැමෝටම මේ සින්දුව. සමහර කට්ටියෝ දැක්කහම අපිට, ඒ කියන්නේ දැකපු ගමන් ආදරයක් හිතනවනේ. එහෙම කට්ටිය අපේ ජීවිතවල ඉඳලා තියෙනවා. ඉන්නවනම් මේ පැත්තට මැසේජ් කරන්න, TikTok live එක පැත්තට එන්න කියලා මතක් කරනවා.
6: Supreme Radio.

0: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ. ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 වට්ස්ඇප් කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටලා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: The Welcome Show.
0: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave patana gannatu patan ganna satiya dawas pahema udeyata
4: The Welcome Show.
3: අනුග්‍රහය.
5: එන්න

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියේ රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා රිකිල්ල ගස්කඩ BMW බණ්ඩා මහතා.
3: ගොවිසෙත ටිකට් කරා මට ඇවිල්ලා තියෙන්නේ. මම මුල පොඩි දවස්වල ඉඳන්ම ටිකට් ගන්නවා. නමුත් මේ වගේ ජයග්‍රහණයක් හම්බුනේ පළවෙනි වතාව. තමන් උත්සාහයෙන් තමයි ජයග්‍රහණය ළමා කරගන්න තියෙන ටිකට් ගත්තොත් තමයි ඇදෙන්නේ. මම සියලුම තරුණ පරම්පරාවන් ඉල්ලා සිටිනවා මම වගේ දිගටම ටිකට් අරන් ඔය ජයග්‍රහණය හිමි කරගන්න.
2: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB
1: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ මගේ රට.
4: වෙලාව උදේ 10:21 හිතවතුනි. ලස්සනම ලස්සන සිඳුරිකක් අහනවා මේ ඉරිදා දවස කියලා. කියන්නේ මම නම් සතිය ආසම දවස මොකද්ද කියලා හෙව්වොත් මම කියන්නේ ඉරිදා දවස. කියන්නේ වෙනම වයිබ් එකක්. ඒක අපිට කියන්න තේරෙන්නේ නැහැ. අපිට එන මැසේජස් වලින් තේරෙනවා. ඉතින් මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා මාවනැල්ල පැත්තෙන් දේශප්‍රිය කියලා තියෙනවා. මේ කොහෙන්ද මේ මේ මේ වගේ මේ අපිට දැනෙන සිඳු ප්ලේ කරන්න කියලා. ඒක නම් ඇත්තටම ක්‍රෙඩිට්ස් ටික යන්න ඕනේ අපේ ගයන් ගිලුක්කුමුර අයියට. අපේ ගෑංග අය තමයි අපිට මේ ලස්සන ප්ලේලිස්ට් එකක් හදලා දෙන්නේ. මම සෑහෙන මතක් කරනවා යාව කට්ටිය, මේ අපේ ලයිව් එකේ ඉන්න කට්ටිය, අපිව වෙබ්සයිට් එකෙන් අහගෙන ඉන්න කට්ටිය සෑහෙන ලස්සන සින්දුරිකක් අද ඔයාලට අහන්න පුළුවන්. මතක් කරනවා එන්න ඉක්මනට TikTok ලයිව් එක පැත්තට. ලයිව් එක පැත්තේ ඉන්නවා මම 12:00 වෙනකන්. ඉතින් එන්න කියලා මතක් කරනවා. අපිව මේ වෙලාවේ අහගෙන ඉන්නවා බැකෝ මල්ලි ඇවිල්ලා තියෙනවා. බැකෝ මල්ලිව මතක් කරනවා. ඊට පස්සේ මනු දිසානායක ඉන්නවා. තව අයබෝවන් කියලා දාලා තිනවා සොලෝ රයිඩ්. ඊට පස්සේ තව කවුද මේ තරුෂි ඉන්නවා, ඉෂු ඉන්නවා, අයෝමි දේශාන් ඉන්නවා, චතු ඉන්න මං හිතන්නේ කුවේට් හරි කටාර් වලින් හරි. ඔව් අපිත් ආසයි ඉරිදට දහම් පාසල් යන්න කියලා. දහම් පාසල් ගිහින් ඇවිල්ලා අපි වහන්නත් ඔයාට හැකියාව තියෙනවා. එහෙනම් අපි යනවා තව ලස්සන සින්දුවක් අහන්න. මේ මේ සින්දුව මේ අහපු පළවෙනි දවසේ දැනිච්ච හැඟීම අදටත් ඒ විදිහටම තියෙනවා. කිසි වෙනසක් වෙලා නැහැ. ඒ හැඟීම අදත් හෙටත් ඒ විදිහටම දැනෙනවා.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුක මොකද්ද?
2: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
3: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
4: Tempo Town
3: with Ashi.
5: The welcome show.
3: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
6: දන්නවද සිංගප්පූරුවේ බබල් ගම් කන්න තහනම්? ඇයි දන්නවද මේ බබල් ගම් තහනම් කරලා තියෙන්නේ? 1987 සිංගප්පූරුවේ තියෙන අති නවීන දුම්රිය පද්ධතියක් ආරම්භ කරනවා. සමහර අය බබල් ගම් හපලා කෝච්චියේ දොරවල් වල, ඒ කියන්නේ සෙන්සර් උඩ ඇලෙව්වා. ඒ නිසා දොරවල් වැහුන්නේ නැහැ චාමර. ඊට පස්සේ ඉතින් දුම්රිය ගමන් අඩාල වෙන්න පටන් ගත්තා. ඒ නිසාම 1992 දී සිංගප්පූරුව තුල බබල් ගම් තහනම් කරන්න එව කගමැති ලී ක්වන් යූට සිද්ධ වෙලා තියෙනවා. දන්ත සෞඛ්‍ය සඳහා දුම් පානේ නතර කිරීම සඳහා පමණ වෛද්‍ය නිර්දේශිත බබල් ගම් පාවිච්චි කරන්න පුළුවන්.
3: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
5: The Welcome Show.
0: 89.1 89.3 Supreme Radio. මගේ අහන්න මගේ රට.
3: උදෑසන කිතවතුනි වෙලාව උදෑසන 10:32. අද අපේ ලයිව් එකේ මේ සෑහෙන රීච් එකක් තියෙනවා. 42 43 47 දක්වා යනවා හිතවතුනි. මං හිතන්නේ විශේෂ මම ඉන්න නිසා වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම thank you so much. ඊට වඩා මේ සිද්දු තියෙන නිසා මාරම ලස්සන, හරිම ලස්සන. ඒක විස්තර කරන්න තේරෙන්නේ නැහැ. වචනෙන් විස්තර කරන්න තේරෙන්නේ නැති ලස්සන හැඟීමක් තමයි මේ වගේ ලස්සන සින්දු ටිකක් එක දිගට පෙළට අහන්න පුළුවන්කම ලැබෙනවා කියලා කියන්නේ. ඉෂාර අපි වහන් ඉන්නවා කියලා තියෙනවා මලේෂියා වලින්. ඉතින් අපි බොහොම ආදරෙන් එකතු කරගන්න ඉෂාරවත්. ඒත් එක්කම අවිස්සාවිල් කුමුදුනි එකතු කරගන්න කියලා තියෙනවා. ඒත් එක්කම අවිස්සාවිල් පැත්තෙන් පිරිසක් අපි වහගෙන ඉන්නවා. අපි එකතු කරගන්නවා නයෝමි, තිලින, මේනකා, ගුණසේන ඔක්කොම ඉන්නවා කියලා දාලා තියෙනවා. අපි ගුණේසියවයි මේනකා ආච්චිවයි බොහොම ආදරෙන් එකතු කරගන්නවා. ඒත් එක්කම තනු කියන අතීෂත් අපිව ආගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා TikTok live එකේ පැත්තට. ඊළඟට දෙන්න යන සින්දුව. දැන් අපි ඔයා මේ හැම ඉරිදම සෑම ඉරිදා දිනකම දවල් 2 ඉඳන් 4 වෙනකන් ඔයාට මේ Supreme Radio Bollywood Hits අහන්නත් පුළුවන්. දැන් මේ සමහර දැන් හින්දි සින්දු දන්නේ. දැන් ලංකාවේ ඉන්න සමහර කට්ටිය හින්දි තේරෙන කට්ටිය. දැන් මං වගේ කට්ටිය ඉන්න කිසිම දෙයක් හින්දි වචනයක්වත් තේරෙන්නේ නැහැ. කොච්චර ෆිල්ම් බැලුවත් එහෙම තේරෙන්නේ නැහැ. හැබැයි මේ හින්දි සින්දු වල තියෙන අමුතු හැඟීම අර තේරෙන්නේ නැති වුණත් අර සංගීතය කියන්නේ විශ්ව භාෂාවක් කියලා මං අහන් ඉඳලා තිනු අපේ හැපැත්ත පන්ති සංගීත උගන්නන මිස් කියනවා. මම සංගීත ඉගෙනගෙන නැහැ. ඇත්තටම විශ්ව භාෂාවක් කියලා මට දැන් තේරෙනවා. ඒ කියන්නේ අපිට වචන ටිකේ තේරුම තේරෙන්නේ නැති වුණත් ඒ හැඟීම අපිට තේරෙනවා නේ. බලන්න මේ සින්දු මොකද්ද කියන්නේ කියලා මම මුකුත් දන්නේ නැහැ. හැබැයි මොකද්දෝ එකක් තේරෙනවා. වෙලාව 2:10 විනාඩි 34.

0: සුප්‍රීම් රේඩියෝ
1: ගොඩවෙන්න ගොඩවෙන්න ගොඩවෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩවෙන්න බස් එක යන්න හදන්නේ
2: මල්ලී කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස් මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට
3: පිටරට උදවිය මයි හිතේ අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ
2: අයියා මේ සින්දුවම දානවා නම් ශ්‍රතක් අපිට ගැලපෙන දාන්න හරිද
1: හරි හරි ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
4: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න බෑ
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
2: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද හරියට දාගන්නකෝ
7: The welcome show
8: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patala gannatu patan ganna satiya dawas pahema udeya hatata
7: The welcome show
2: anugrahaya
9: enna

0: ඉංජිනේරුවේ ක්‍රදිියත මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී සියයට සයක් පිරිසිදු බිලෙක්වලින්ම හදර නිසයි මම මෙල්වා ආර්වී පන්සිය විශ්වාසෙන් නිර්දේශ කරන්න.
1: බෙල්වා එක ලංකාවේ එක අපීම එක.
2: කාලේ වැලි තලාවෙන් වසේගියත් සමහර මතකයන් තවමත් හදවතය සුවඳ දෙනවා.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: එන්න

0: සුරන් හවන ගමන් තාලය
1: සුළඟ ඔබද
2: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
0: ඉන්ල සුවිකෑන් ලුබිත් සුප්‍රීම් රඩියෝ
3: උදැස්සනක් හිතවතුන වෙලාව උදැස්සන දහයයි විනාඩි හතලිස් නවයයි. අද සින්දුටිකට මේ සෑහෙන්න ප්‍රතිචාරයක් තියන කට්ටයකින් ලෝක වටේම කට්ටයකින් සෑහන් ප්‍රතිචාරයක් තියන ති අපිකුතු කරගන්නයන් අපට කෝල් කරප කියවදනකින්න අපිකුතු කරගන්න අපේ සඳනායක පැමිලිකේ අපි සඳනායකංගල ඇතුළු ෙදර කට්ට හැමෝම ද හශී ශීවත් එකතු කරගන්නවා එදන්නගේ බෑන්ල දෙන්නවත් බොහමතර එකතු කරගන්න ඔන්න මේ මුලිම මතක් කලා. ඒක මතකර නේ අපි වහග න්න න මල්ද වන පැත්තැ හැමදැ වගේ නිශන්ත යද මේ මොකක්ද මාර්ම මේ හැගේීමක් දැන්නවලු දුක හිතනවල මේ ලංකාවට යන්න හිතනවා කියලත් කියන හමතම හමතමයි තින්නේ ති අපිට හපි අර මුලිම් කිවගේ මේ හරිම මේ අපිට නිහතමානී සතුටක් නිහතමානී ආඩම්බරයක් තියෙන මොකද මේ ලංකාවේ අපේ කට්ටිය පිටරට වැඩකරන සෑහෙන්න පිරිසක් අපි අහගෙන ඉන්න අපි බලාගෙන ඉන්න තින් හැමෝම් බොහ මාතරෙන් එකතු කරගන්න අපි යනවා ලස්සනම ලස්සන සිින්දුවක් අහන්න මේ සිින්දුවට මේ වෙලාව අපි අහගෙනන්න හැමෝමයි මේ වෙලා අපි ටික්ටොක් ලයිවකින් බලාගෙන හැමෝම එක තුරගන්න ඉක්මට ටික්ටොක් ලයික පැතරවත් ම බලාගන්නත් හැකි අවතියනවා මේ සිින්දුවත් පුදුමාකාර සිින්දුවක් මංගර හැමදෑම කියන්නේ මේ යෙදාහිම් පස්සෙ කට්ටි පරණ සිින්දුවලට ආසනෑ එහෙම කියන්න එප එක බොරු කතාවක් අපි හරීම කැමති මේ වගේ සිින්දුවලට

0: උදෑසන කිතවතුනි වෙලා උදෑසන 11යි විනාඩි 2යි දැන්.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: එන්න පියල් 40

89.1 89.3 Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ
1: ඔබේ ඇසෙන් වැටෙන කඳුළු හෙට දින ඔබේ සිනහවට ශක්තියක් කරගන්න. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.

0: ඔබත් අදම NLB සුබ දවසක් ටිකට් පත් මිලදීගෙන ආරුණ්‍යයේ සිහින දිනන්න. පළමු දානය ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් වූ මුදලින් රුපියල් ලක්ෂ පහක්, තනි අංකයට රුපියල් 80ක්, ලග්නයට දිනුම් අවස්ථා දෙකක්, එකවර දිනන්න අවස්ථා රැසක්. NLB සුබ දවසක්. දවස සුබයි, සිහින දිනයි.
1: ගත්තොත් සුබම තමයි.
2: සුබම තමයි.
3: සුරන් හමන ගමන් තාලය
4: සුළඟ ඔබද
5: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
3: ඉන්ද්‍ර සුවිකේ

0: Dream Radio.
1: දසන කිදවතුනි වෙලාව උදේ 11යි විනාඩි 8යි FM 89.1 89.3 න් ඔයාම යහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්ඩේ. මියුසික් සන්ඩේ කියලා කියන්නේ වෙනම එකක්, වෙනම වයිබ් එකක්. ඉරිද දවස කියලා කියන්නේ කොහොමත් අපි අර සතියේ දවස් 5 දවස් 6ක්ම දුවලානේ, අර ඉංග්‍රීසියෙන් නම් කියනකොට රැට් රේස් එකක් වගේ දුවලා. ඉරිද දවස කියලා කියන්නේ ටිකක් කාම් ඩවුන් වෙලානේ, ලස්සනට ගෙදර කට්ටියත් එක්ක කොහරි යනවා නම් එහෙමයි, නැත්තම් ගොඩාක් කට්ටි ඉරිද දවසට ගෙදර ඉන්නවා. ගෙදර ඉන්න ගමන් FM 89.1 හරි FM 89.3 හරි ඔය ලෝකෙ කොහේ ඉඳියත් www.supremeradio.lk අපේ වෙබ්සයිට් එකෙන් හරි අපි ඇහුවොත් ඔයාට තේරෙයි ඒකේ වෙනස. අපි වහන කට්ටිය සෑහෙන්න පිරිසක් අපිට කතා කර කර කියනවා. ඉතින් අපි ඉතාලිය පැත්තෙන් අපේ පැතුම් අයියා හංග ඉන්නවා. එයාවත් බොහොම ආදරෙන් එකතු කර ගන්නවා. එතකම විශ්වංග තිලන පීරිස් අපි වහගෙන ඉන්නවා. අවිසවිල පැත්තෙන් සංජු අපි වහගෙන ඉන්නවා. සමනලි අපි වහගෙන ඉන්නවා. තරුෂ අපි වහගෙන ඉන්නවා. ඉතින් මේ විදිහට ගොඩාක් කට්ටිය අපි වහගෙන ඉන්නවා. මේ හැමෝම එකතු කරගෙන අපි යනවා. නිමා අහගෙන ඉන්නවා. වෙරෝනිකා අපි අහගෙන ඉන්නවා. චාවෝ කියලා දාලා තියෙනවා. චාවෝ බොන් ජෝර්නෝ කියලා දාලා තියෙනවා අපේ පැතුම් අයියා. ඊට පස්සේ අමාය හෙටියාරච්චි අපිව අහගෙන බලාගෙන ඉන්නවා. කුමුදු අපිව අහගෙන බලාගෙන ඉන්නවා. අශීන් පූර්ණ රසාංගික මේ විදිහට ගොඩාක් කට්ටිය අපිව අහගෙන බලාගෙන ඉන්නවා. මේ හැමෝම එකතු කරගෙන අපි අලුත් පැය මේ විදිහට පටන් ගන්නයි සූදානම් වෙන්නේ. දැනුත් ඉතින් ලස්සනම ලස්සන සින්දු එකක් තියෙනවා. විශේෂයෙන් කියන්න ඕනේ නැහැ, කට්ටිය දන්නවනේ. අඩුවෙන් කතා කරලා වැඩියෙන් සින්දු දෙන්න තමයි අද අපි ලෑස්ති වෙලා ඉන්නේ.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: උසස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පොළ
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද අවසව
6: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්
3: ඈ හැබෑවට
7: සතිය දවස් පහේම දවල් දෙකට
0: සින්දු කපේ විත් නිමේෂා The Welcome Show
8: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑතුන
7: දන්නවද සිංගප්පූරුවේ බබල් ගම් කන්න තහනම්. ඇයි දන්නවද මේ බබල් ගම් තහනම් කරලා තියෙන්නේ? 1987 සිංගප්පූරුවේ තියෙන අති නවීන දුම්රිය පද්ධතියක් ආරම්භ කරනවා. සමහර අය බබල් ගම් හපලා කෝච්චියේ දොරවල් වල, ඒ කියන්නේ සෙන්සර් උඩ ඇලෙව්වා. ඒ නිසා දොරවල් වැහුන්නේ නැහැ චාමර. ඊට පස්සේ ඉතින් දුම්රිය ගමන් අඩාල වෙන්න පටන් ගත්තා. ඒ නිසාම 1992 දී සිංගප්පූරුව තුල බබල් ගම් තහනම් කරන්න එවක අගමැති ලී ක්වන් යූට සිද්ධ වෙලා තියෙනවා. දන්ත සෞඛ්‍ය සඳහා දුම් පානේ නතර කිරීම සඳහා පමණ වෛද්‍ය නිර්දේශිත බබල් ගම් පාවිච්චි කරන්න පුළුවන්.
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. 89.1 Supreme Radio. Supreme Radio. Supreme Radio. Wage handa. Wage rata.

වෙලාව උදෑසන 11:25 හිතවතුනි. උදේ වරු ඉවර වෙන්න තව පොඩි වෙලාවක් තියෙන්නේ. ඉතින් දවල් දෙක වෙනකම් මං ඉන්නවා මේ පැත්තේ ලයිව් එක ඉක්මනට එන්න මේ අපි TikTok පැත්තට ආවොත් ඔයාලට මා බලා ගන්නත් පුළුවන් කියලා මතක් කරනවා. TikTok පැත්තට ඇවිල්ලා සර්ච් කරන්න සුප්‍රීම් රේඩියෝ කියලා අපි ලයිව් එක පටන් අරගෙන දැන් පැයයි 30ක් විතර වෙන්න එනවා හිතවතුනි. ඉතින් අපි මතක් කරන කට්ටියක් ඉන්නවා අලුතෙන් ආපු කට්ටියක්. විදුරෝ මතක් කරන බොහොම ආදරෙන් අපිත් එක්ක එකතුලා ඉන්නවා අපේ ඉතාලි රෝම් වලින් ඉන්නවා පැතුම් අයියා. ඉතින් පැතුම් අයියාවත් බොහොම ආදරෙන් මතක් කරනවා. ඒත් එක්කම කවි මතක් කරනවා, ශ්‍රංග මතක් කරනවා, මිස්ටර් ක්‍රෂ් ඉන්නවා අපිත් එක්ක. මේ විදිහට කට්ටිය ඉන්නවා, සංජුත් ඉන්නවා, විදිහට ගොඩාක් කට්ටිය අපිත් එක්ක එකතුලා ඉන්නවා. කීප දෙනෙක් නම් මම මතක් කරන්නම් පොඩ්ඩක් ඉන්න. ශ්‍රංග රිවේග ඉන්නවා, තව කොරියන් නැමෙ ජපන් වලින් ජපන් අකුරු වගේක් තියෙනවා. ඉතින් මට ජපන් එහෙම ජපන් භාෂාව මට බෑ. ජපන් භාෂාව ඔය ළමයින්ට පුළුවන්, මට නම් ඇත්තටම බෑ. ඒත් එක්කම අපි යනවා අපේ වෙබ්සයිට් එක පැත්තෙන්. දකුණු කොරියාවේ ඉතුරු සෙට් එක අපි වහන් ඉන්නවා. අපේ නිෂාන් අයියා ඇතුළු පිරිසත් අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඉතින් මාල්දිවයින කට්ටිය ආපහු සරයක් මෙසේජ් එකක් දාලා තිනවා අපිවත් මතක් කරලා ලස්සන සින්දුවක් දෙන්න කියලා. දෙන්නම් අනිවාර්යෙන්ම දෙන්න. ඊස් ෆැෂන් අපිව බලාගෙන ඉන්නවා TikTok live එක පැත්තෙන්. මෙසේජ් කරලා තියෙනවා අපිට සේරු අවිල පැත්තෙන් KD සමර්සිං ඇතුළු පිරිස අපිව සද්දෙට මහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඒත් එක්කම පානදුර පරණ පාරෙන් ශාන්ති ආන්ටිත් අපිව වැඩ කරන තැන ඉඳන් සද්දෙටම කට්ටියත් එක්ක අහගෙන ඉන්නවා කියලා තියෙනවා. අද පොඩ්ඩක් වැඩිපුර වැඩ කරන්න මේ කට්ටිය ආවලු. එහෙම තමයි නේ, හැමදාම නිවාඩු ගන්න බෑ. නිවාඩු ගන්න දවසට නිවාඩු ගන්නවා, අනිත් දවස්වල වැඩ කරනවා නේ. අපේ තියෙන හීන හැබෑ කරගන්න ඕන නේ. අපේ ජීවිතේ අපි හිතන් ඉන්න තැනට යන්න ඕන නම් අනිවාර්යෙන්ම මහන්සිලා වැඩ කරන්න වෙනවා. අපි කවුරුනත් අපිට මහන්සිලා වැඩ කරොත් අපේ ජීවිතේ දිනන්න පුළුවන් කියලා නම් දන්නව මම. ඔයාලට අනිවාර්යෙන් පුළුවන් සුප්‍රීම් රේඩියෝ එක්ක ඉන්න. අපි නොවත් එක්කම

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
3: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
4: පිටරට උදවිය මය හිතේ. අනේ මලේ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
3: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
2: හරි හරි. ආහාරෙ මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
5: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ
7: ලොව සුන්දරතම පාරාදීසේ.
8: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම්ම යම් සංචාරයක්.
7: Travel with Supreme.
8: සතියේ දවස් පහම
0: The Welcome Show ahana. Asu navi ay Supreme Radio. Supreme Radio. Supreme Radio. Wagi handa. Wagi rata.

වෙලා උදේ 11යි විනාඩි 40යි. සමහර මේ අර අපිට මේ සින්දුවක් අහද්දි දැනෙන හැඟීම, මේ මම හිතන්නේ කිසි කෙනෙක්ට මේ ලෝකේ මේ වචනෙන් විස්තර කරන්න පුළුවන් ඇති කියලා. සුප්‍රීම් රේඩියෝ මේ වෙලාවේ අහගෙන ඉන්න කට්ටිය, මේ ලයිව් එකේ ඉන්න කට්ටිය මැසේජ් එකක්වත් නැහැ. ලයිව් එකේට වෙලා බලාගෙන ඉන්නෝ මේ මැසේජ් එකක්වත් අඩුමතරමේ නැහැ. මට තේරෙන ඔයාගේ හැඟීම. ඒ කියන්නේ සමහර මේ වගේ සින්දු එක පෙළට ඇහෙද්දි මේ දැනෙන හැඟීම මට තේරෙනවා. ඉතින් අපේ රටේ ඉන්න කට්ටිය සෑහෙන පිරිසක් කුවේට් කටාරවල ඉඳන් අපි වහගෙන බලාගෙන ඉන්නවා කියලා තියෙනවා. හරිම සතුටුයි, හරිම ලස්සනයි. ඉතාලිය කට්ටියත් අපි වහගෙන ඉන්නවා, අපේ පැතුම් අය ඇතුළු කණ්ඩායම. අර පැත්තෙන් කොරියාව පැත්තෙන් අපේ ශාන්ත අය ඇතුළු පිරිස අපි වහගෙන ඉන්නවා. නිශාන්ත අය අපි වහගෙන ඉන්නවා මල්දිවින පැත්තෙන්. ඉතින් සෑහෙන කට්ටිය අර අපි කියන්නේ නිකන් ගල් වෙලා අහගෙන ඉන්නවා, බලාගෙන ඉන්නවා. ඒ වගේම තව ලස්සන සින්දුවක් තියෙනවා අහන්න. සින්දුවක් නෙමෙයි, සින්දු ගොඩාක් දවස පුරාවට ඔයාලට අහන්න පුළුවන්. අපි සෑහෙන අඩුවෙන් කතා කරන්නේ. අඩුවෙන් කතා කරලා වැඩියෙන් ලස්සනම ලස්සන සින්දු ටිකක් ඔයාලට ලෑස්ති කරලා දෙනවා. වෙලා උදේ 11යි විනාඩි 41යි දැන්.

0: සුප්‍රීම් රේඩියෝ
1: උසස් මුතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවේනේ අඩු මුමිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 0012.
2: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
4: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
5: The welcome show.
1: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patala gannatu patan ganna satiya dawas pahema ude hatata
5: the welcome show
4: anugrahaya
6: wartha pita wartha tabana kooti ate nlb tanade tahane luturaiye rupiyal kooti 13.98 ikma u dawanta supiritaya galaba dimin rathi sangvardhaneta dawanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha tanani dahane biladi gena obat kootipatiye kuwan
7: navina taakshanayen නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
8: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
9: 89.1 89.3 Supreme Radio. Supreme Radio. Supreme Radio. මගේ හඬ, මගේ රට.

වෙලාව උදේ 11 විනාඩි 50යි. දැන් උදේ වරු ඉවර වෙලා දවල් වරු පටන් ගන්නයි සුදුනම් වෙන්නේ. ඉතින් අපි ලයිව් එක එන් කරන්නයි හදන්නේ. ආයි දවල් දෙක වෙද්දි ලයිව් එකට එනවා. බොහොම ස්තුතියි තරුන් තිසර අපිත් එක්ක ඉන්නවා, අංජුනි අපිත් එක්ක ඉන්නවා, මේනකා ජයසිං ඉන්නවා, ඊට පස්සේ ප්‍රියන්ත ඒක නායක දාලා තිනවා. එන්න ඔබේ නමින් ලස්සන ගීතයක් රස විඳින්න ලංකාවේ ජනප්‍රියම සුප්‍රීම් රේඩියෝ TikTok පැයට එන්න කියලා. ඉතින් හරිම සතුටුයි, ගොඩාක් කැටි අපි වහගෙන බලාගෙන ඉඳිය. බොහොම ස්තුතියි තණ්ඩ ඉන්නවා අපිත් එක්ක, සර් කියලා දාලා තිනවා. තණ්ඩ තණ්ඩර් ඇන්ඩ් ලයිට්නින් නේ මේ දවස්වල එකපාරටම. රයිට්, එනම් අපි ගිහින් එන්නම්. සතුටුයි පරිස්සමින් ඉන්න ඕනේ. අපි එනවා ආයි දවල් දෙකට ලයිව් එකට. දිගට මහගෙන ඉන්න ලස්සනම ලස්සන සින්දු ටිකක් ඔයාට අහන්න පුළුවන්.

0: දැන්වෙලා අවදහවල් දොළහයි අසු නවය එකෙන් අසු නවය තුනෙන් ඔයා මේ හගෙනඉන්නේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එල්වී තනටතහනය ලොතුරයිෙන් රුපියල් කෝටි 13 නමය අට ඉක්ම වූ දැවන්ත සුපිරිතයා ගලබාදමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහතන සම්පත තන නිදහනය වෙලදීගෙන ඔබත් කෝටිපතියකුවන්.

89.3 සුප්‍රීම් රේඩියෝ.

0: Endless Weekend with Supreme Radio.
1: ඔබේ ඇසින් වැටෙන කඳුළු හෙට දින ඔබේ සිනහවට ශක්තියක් කරගන්න. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.

0: ඔබත් අදම NLB සුබ දවසක් ටිකට් පත් මිලදීගෙන ආරුණ්‍යයේ සිහින දිනන්න. පළමු දියාගය ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් වූ මුදලින් රුපියල් 105ක්, තනි අංකයට රුපියල් 80ක්, ලග්නයට දිනුම් අවස්ථා දෙකක් එකවර දිනන්න අවස්ථා රැසක්. NLB සුබ දවසක්. දවස සුබයි, සිහින දිනයි.
1: ගත්තොත් සුබම තමයි.
2: සුබම තමයි.

0: සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
2: අවසාන ප්‍රශ්නය. ආශ අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවෙ ආ යුතුකම මොකද්ද?
3: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
4: ගමේ පන්සිරියාගේ හැටකාරිය.
5: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
6: ටෙම්පෝ ටවුන්
5: විත් ආශි.
7: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
8: මොකද අනේ ඔය මේස් දෙක පටලා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
9: The welcome show.
10: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas pahema ude hatata
9: the welcome show
8: anugrahaya
11: wartha pita wartha kabuna koti yate nlb tanade tahane nupurayen rupiyal koti 1398 ikma u dawanta supiritaya galaba dimin rathe sangwardhaneta dawanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiya mahatana sampatha tanani dahane biladigena obat koti patiye kuwan
12: meltol hisarathaya una sempati ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
13: 89.1 89.3 Supreme Radio

0: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: එම මෙහෙම
2: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
0: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
0: ඈ හැබෑවට
4: සතිය දවස් පහේම දවල් දෙකට
5: සින්දු කෆේ විත් නිමේෂා.
6: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: එන්න යාල

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා चोरी चोरी चुप किसे आके मेरी आंखों में समा जा।

0: සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
1: දන්නවද සිංගප්පූරුවේ බබල් ගම් කන්න තහනම්? ඇයි දන්නවද මේ බබල් ගම් තහනම් කරලා තියෙන්නේ? 1987 සිංගප්පූරුවේ තියෙන අති නවීන දුම්රිය පද්ධතියක් ආරම්භ කරනවා. සමහර අය බබල් ගම් හපලා කෝච්චියේ දොරවල් වල, ඒ කියන්නේ සෙන්සර් උඩ ඇලෙව්වා. ඒ නිසා දොරවල් වැහුන්නේ නැහැ චාමර. ඊට පස්සේ ඉතින් දුම්රිය ගමන් අඩාල වෙන්න පටන් ගත්තා. ඒ නිසාම 1992 සිංගප්පූරුව තුළ බබල් ගම් තහනම් කරන්න එව කගමැති ලී ක්වන් යුට සිද්ධ වෙලා තියෙනවා. දන්ත සෞඛ්‍ය සඳහා දුම්පානින් අතර කිරීම සඳහා පමණ වෛද්‍ය නිර්දේශිත බබල් ගම් පාවිච්චි කරන්න පුළුවන්.
2: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-8939-8939 වට්ස්ඇප් කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහි චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
3: Endless Weekend with Supreme Radio.

0: ප්‍රීම් රේඩියෝ
1: ඔබේ ඇසින් වැටෙන කඳුළු හෙට දින ඔබේ සිනහවට ශක්තියක් කරගන්න. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.

0: ඔබත් අදම NLB සුබ දවසක් ටිකට් පත් නිලදේගෙන ආරුණ්‍යයේ සිහින දිනන්න. පළමුදයාගේ ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් වූ මුදලින් රුපියල් ලක්ෂ පහක්, තනියංකයට රුපියල් අසූවක්, ලග්නයට දිනුම් අවස්ථා දෙකක්, එකවර දිනන්න අවස්ථා රැසක්. NLB සුබ දවසක්, දවස සුබයි, සිහින දිනයි.
1: ගත්තොත් සුබම තමයි.
2: සුබම තමයි.
3: සුරන් හමන ගමන් තාලය
4: සුරඟබද
5: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
3: Endless Weekend නුබිත් සුප්‍රීම් රේඩියෝ
6: සුබදහවල කිරවතුනි වෙලාව දවල් එකයි විනාඩි 6.89.3 මේ හගිනින්නේ සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්ඩේ. මොන අපි ආවෝසරයක් ඇවිල්ලා තියෙනවා. ලස්සනම ලස්සන සින්දු ටිකක් පෙළගස්සලා දීලා තිනවා අපේ ගෑංගයි අපිට. ඉතින් මේ වෙලාවේ බොහෝ දෙනෙක් මේ වෙලාවේ නම් ගෙදර ඉන්න කියලා තමයි අපිට මැසේජ් කරනවක් ඇවිල්ලා තියෙන. ඉතින් උදේ වරුවේ සමහර වැඩ කරපු කට්ටිය, ඉරේ නයිට් ෂිෆ්ට් එක කරපු කට්ටිය, එහෙම කට්ටිය ඉන්නවා. ඒ විතරක් නෙවෙයි, ඉතින් මතක් කරන්න ඕනේ ගෙදර ඉන්න කට්ටිය නෙවෙයි, අපි වගේ වැඩ කරන කට්ටියත් අපි වහගෙන ඉන්නවා. ඉතින් ඒගොල්ලොන්වත් අපි බොහොම ආදරෙන් මතක් කරනවා. කෝල් කරන්න මේ පැත්තට 01 1 2 510 510 ඔන්න දැන් හොට්ලයින් එක ඔන්නලා තියෙනවා. වට්ස්ඇප් පැත්තට මැසේජ් එකක් දානවා නම් 01 1 108 89 3 89 3 අපේ වට්ස්ඇප් නම්බර් එකත් ඔන්න ඔන් වෙලා තියෙනවා. චැට් බොක්ස් එක ඔන් වෙලා තියෙනවා. වාට පුළුවන් මේ පැත්තට ඇවිල්ලා මැසේජ් එකක් දාන්න. ඒක මතක් කරන්න ඕනේ අපේ සෝෂල් මීඩියා ප්ලට්ෆෝම්ස් ඔක්කොම ෆලෝ කරලා ලයික් කරලා තියාගන්න. අපේ ෆේස්බුක් පිටු දෙකක් තියෙනවා, අනිවාර්යයෙන්ම ෆලෝ කරලා තියාගන්න කියලා වට මතක් කරනවා. ඒකම අපේ ඉන්ස්ටා පේජ් එකක් තියෙනවා, ඒකත් ෆලෝ කරන්න කියලා වට මතක් කරන ගමන් අපේ TikTok channel එක අනිවාර්යයෙන්ම ෆලෝ කරලා තියාගන්න. ලංකාවේ ඇක්ටිව්ම TikTok channel එකක් තමයි සුප්‍රීම් රේඩියෝ TikTok channel එක කියලා කියන්නේ. ඔයාට ඒ පැත්තට ගියොත් ඔයා ජීවිතයේ නොදන්න දේවල්, ඔයා දන්න දේවල් වල නොදන්න පැත්ත ගැන, ඒ විතරක් නෙවෙයි ඔයා ආස කරන කට්ටියගේ කතා මේ අපේ හැම සෝෂල් මීඩියා ප්ලට්ෆෝම් එකකම අපි අප්ලෝඩ් කරන තියෙන හැම වීඩියෝ එකෙන්ම, හැම වීඩියෝ එකකින්ම ඔයාට ඔයාගේ ජීවිතයට මොනවාම හරි දෙයක් ගන්න පුළුවන්. ඒ නිසා මතක ඇතුව අපේ හැම සෝෂල් මීඩියා ප්ලට්ෆෝම් එකම ටච් එකේ ඉන්න, ලයික් කරලා තියාගන්න, ෆලෝ කරලා තියාගන්න කියලා ඔයාට මතක් කරන ගමන් අපේ YouTube channel එකත් subscribe කරලා තියාගන්න කියලා ඔයාට මතක් කරනවා. එහෙනම් හිතවතුනි අපි ලස්සනම ලස්සන සින්දුවකින් තමයි පටන් ගන්න යන්නේ. වැඩේ පටන් ගන්න නෙමෙයි, පටන් අරගෙන තියෙන වැඩේ කන්ටිනියු කරගෙන යන්නේ. මේ සින්දුව හරිම ලස්සන සින්දුවක්, අපේ යසස් මැතගෙදර තමයි මේ සින්දුව කියන්නේ, ගායනා කරන්නේ. සෑහෙන ජනප්‍රිය වෙච්ච ගීතයක්. කෙනෙක් ඔයාගේ ජීවිතේ අර ඔයා දිහා බලපු විදිය තාමත් මතකයිනේ, කොහොමද බැලුවේ? එහෙම මාගේ දිහා බැලුවාම කොහොමද හැඟුණේ? කතා කරලා කියන්න මේ පැත්තට එහෙම එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් දැන් නැති අපිට දැනගන්න. වෙලාව දවල් එකයි, විනාඩි 9 දැන්.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: අවසාන ප්‍රශ්නය. ආශාපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
2: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
3: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
4: ටෙම්පෝ ටවුන්
3: with ආශි.
5: පෙරලිකාර සඳුදා.
6: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි.
5: සුවබර අඟහරුවාදා.
7: ආසත්මිකතාවේ සමහරක් වෙලාවට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්.
5: හැඩකාර බදාදා.
8: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නේ නැහැ.
5: රසපිරි බ්‍රහස්පතින්දා.
9: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරලා.
10: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
3: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් 5ම උදේ 10ට.
11: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
9: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
12: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
3: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas 5ma udey 7ta The welcome show.
12: Anugrahaya.
13: Meltdol. Hisarathaya una sem pratishyava angapata vedanawa apahasu dina sadaha ikman sahanaya Meltdol paracetamol visheshayaki.
3: මෙලවදවල් 1:22 හිතවතුනේ FM 89.1 89.3 මේ හගෙනින්නේ සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්ඩේ. දවල් දෙකට බොලිවුඩ් හිට්ස් අහන්න පුළුවන්කම ලැබෙනවා ඔයාට. අපි TikTok live එකත් එනවා. එතක මතක් කරන්න ඕනේ ගෝනබල පැත්ත යාළුවෝ සෙට් එකක් අපිට කතා කළා. අපි ජනක තමයි අපිට කතා කළේ, ජනක මහත්තයා කතා කළා. අපේ රනිල්, ඊට පස්සේ සරත්, ඊට පස්සේ රංජිත්, ඊට පස්සේ ඒගොල්ලන්ගේ සිකියුරිටි OIC බණ්ඩාර මහත්තයාවත් එකතු කරගන්න කියලා කිව්වා. මේ හැමෝම සුප්‍රීම් රේඩියෝ අහන ගමන් තමයි ඇලුවෙන්නේ. ගෝනබල තමයිලු මේ අපේ යාළු කට්ටියම ඉන්නේ. ඉතින් ලස්සන සින්දුවක් කිල්ලෝ. ඉතින් අපි ඊළඟ සින්දුව දෙන්න ලෑස්ති වෙන්නේ අපේ ගෝනබල පැත්තේ ජනක මහත්තයා ඇතුළු පිරිසට. ජනක මහත්තයා ඊට පස්සේ අපේ විශේෂ මතක් කරන්න කියලා කිව්වා. ඒගොල්ලන්ගේ සිකියුරිටි OIC බණ්ඩාර මහත්තයව මතක් කරන්න කියලා කිව්වා. එහෙනම් මේ සින්දුව අපි ගානේ අපේ ජනකය ඇතුළු පිරිසට. මෙලවදවල් 1:23 කෝල් කරන්න, මෙසේජ් කරන්න වැඩි අවස්ථාවක් තියෙනවා. WhatsApp chat එකත් ඔන්නලා තියෙනවා.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පල
2: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා
3: සුවඳ දැනි දැනි දැනෙනවා
0: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
2: සතියේ දිනවල රාත්‍රී 7ට
4: අනුග්‍රහය
5: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය දුතරයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
6: The Welcome Show ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන
4: දන්නවද සිංගප්පූරුවේ බබල්ගම් කන්න තහනම්. ඇයි දන්නවද මේ බබල්ගම් තහනම් කරලා තියෙන්නේ? 1987 සිංගප්පූරුවේ තියෙන අති නවීන දුම්රිය පද්ධතියක් ආරම්භ කරනවා. සමහර අය බබල්ගම් හපලා කෝච්චියේ දොරවල් වල, ඒ කියන්නේ සෙන්සර් උඩ ඇලෙව්වා. ඒ නිසා දොරවල් වැහුන්නේ නැහැ චාමර. ඊට පස්සේ ඉතින් දුම්රිය ගමන් අඩාල වෙන්න පටන් ගත්තා. ඒ නිසාම 1992 දී සිංගප්පූරුව තුල බබල්ගම් තහනම් කරන්න එව කගමැති ලී ක්වන් යූට සිද්ධ වෙලා තියෙනවා. දන්ත සෞඛ්‍ය සඳහා දුම්පානි නතර කිරීම සඳහා පමණ වෛද්‍ය නිර්දේශිත බබල් ගම් පාවිච්චි කරන්න පුළුවන්.
6: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. Endless Weekend with Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.බි තනඩ තහනේ රුපියල් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙනවගයි
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු
4: එම මෙහෙම
5: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද පවසව
6: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්
3: ඈ හැබෑවට
7: සතිය දවස් පහේම දවල් දෙකට
8: සින්දු කපේ විත් නිමේෂා නිමේෂා
9: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
10: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක
11: මොකද අනේ ඔය මේස් දෙක පටලා පේන්නේ නැත්ද හරියට දාගන්නකෝ
12: The Welcome Show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas pahema udeha tata
13: The Welcome Show.
14: Anugrahaya.
15: Enna

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට්වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: වෙලාව දවල් එකයි විනාඩි 47යි හිතවතුනි. අපි මේ පැයට කතා කරන අවසාන අවස්ථාව ඊළඟට පටන් ගන්න හදනවා. අපි පටන් ගන්න හදන්නේ දවල් දෙක වෙද්දී සුප්‍රීම් රේඩියෝ බොලිවුඩ් හිට්ස්. අපි කවුරුත් ආදරය කරන හින්දි සින්දු අපි අරන් එනවා දවල් දෙකේ ඉඳන් හවස 4 වෙනකන් සෑම ඉරිදාවකම. ඉතින් ඔයාලට පුළුවන් අහන්න. එහෙනම් අපි හඳාලන්න යන්නේ. අපි හින්දි සින්දු අහන්න කලින් හඳාලලෙමු. එහෙනම් දිගට මහගෙන ඉන්න දවල් දෙක වෙද්දී අපි TikTok live එකත් පටන් ගන්නවා. හැමෝටම හඳාලන්න පුළුවන් වෙන්න කියලා මම කියනවා.

0: සුබදාවලක දෝතුනි වෙලවදවල් දෙකයි දැන්.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලුතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 තුන සුප්‍රීම් රේඩියෝ. අහසෙ පිලේ පොළොවේ බලේ.

0: සුප්‍රීම් රේඩියෝ
1: ඔබේ ඇසෙන් වැටෙන කඳුළු හෙට දින ඔබේ සිනහවට ශක්තියක් කරගන්න. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.

0: ඔබත් අදම NLB සුබ දවසක් ටිකට් පත් නිරදේගෙන ආරුණ්‍යයේ සිහින දිනන්න පළමුදයානය එලෙක්ට්‍රික් යතුරුපැදියක් වූ මුදලින් රුපියල් ලක්ෂ පහක් තනියන්ගේට රුපියල් අසුවක් ලග්නයක දිනුම් අවස්ථා දෙකක් එකවර දිනන්න අවස්ථා රැසක් NLB සුබ දවසක් දවස සුබයි සිහින දිනයි
1: ගත්ත සුබම තමයි
2: සුබම තමයි.
3: සුරන් හමන ගමන් තාලය
4: සුළඟ බද
5: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
3: Endless Weekend with සුප

අයිබෝන් සුබ දහවලක් වේවා හිතවතුනි. වෙලාව දවල් දෙකයි විනාඩි 8යි. FM 89.1 89.3 නවා මේ හගෙනින්නේ සුප්‍රීම් රේඩියෝ බොලිවුඩ් හිට්ස් පටන් ගත්ත හිතවතුනි. වාට පුළුවන් පුරා පැය දෙකක් එක දිගටව ආදරය කරන අපි, ආස කරන අපි, කවුරුත් දන්න ප්‍රසිද්ධ ලස්සනම ලස්සන හින්දි සින්දු ලිස්ට් එකක්ම, හින්දි සොංග්ස් ලිස්ට් එකක්ම අපි අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙහෙමනේ, දැන් ලංකාවේ අපිට දැන් මං වගේ කට්ටියට මේ හින්දි සින්දුවල අපි කලිනුත් එක පාරක් කිව්ව, මේ හින්දි සින්දුවල තේරුම තේරෙන්නේ නැහැ. අපිට අර ෆිල්ම් එක මතක නම් මෙන්න මේ වගේ අයිඩියා එකක් තියෙන ඇති කියලා හිතන්න පුළුවන්. නැත්තම් කොහෙත්ම මට නම් මේ හින්දි සින්දුවල, හින්දි බොලිවුඩ් සොංග්ස් වල මේ තේරුම තේරෙන්නේ නැහැ. හැබැයි සමහර හින්දි සින්දු ඇහෙද්දී අර අපිට පොඩි අර හැඟීමක් දැනෙනවා, නිකන් අපේ වගේ හැඟීමක් දැනෙනවා. මේ අපි කොහොමත් අර මේ හින්දි සින්දු වලට සෑහෙන ආස, හින්දි ෆිල්ම් සෑහෙන බලනවනේ. ඒ නිසා තමයි සෑම ඉරිදාවකම දවල් දෙකේ ඉඳන් හවස 4 වෙනකන් සුප්‍රීම් රේඩියෝ බොලිවුඩ් හිට්ස් ඔයාලට ගෙනල්ලා දීලා තියෙන්නේ. පැය දෙකක් එක දිගට ජනප්‍රිය ලස්සනම ලස්සන අපේ හිතේ රැඳිච්ච ලස්සනම ලස්සන හින්දි සොංග්ස් අපි ගෙනල්ලා තියෙනවා. අපි වැඩේ පටන් ගන්න යන්නේ. ඊට කලින් මතක් කරන්න ඕනේ, අපි TikTok live එක පටන් අරගෙන තිනවා. යන්න TikTok පැත්තට ගිහින් search කරන්න Supreme Radio කියලා. අපි live එක පටන් අරගෙන තිනවා. එතක මතක් කරනවා, live එකේ ඉන්න ගමන් හරි live එකේ ඉන්න කලින් හරි යන්න Facebook පැත්තට ගිහින් search කරන්න Supreme Radio කියලා. Supreme Radio 89.1 89.3 කියලා search කරන්න. අපේ Facebook pages දෙකක් තියෙනවා, අනිවාර්යයෙන්ම අපි follow කරලා තියාගන්න කියලා වට මතක් කරනවා. අපේ Insta page එක තියෙනවා, අනිවාර්යයෙන්ම follow කරන්න. YouTube channel එක subscribe කරන්න. TikTok channel එක live එන ගමන් ඉක්මනටම අපි follow කරලා තියාගන්න. මොකද අපි upload කරන හැම video එකක්ම ඔයාලට හරිම වැදගත්. පැයේ මුලම ඔයාලට විශේෂ දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි දැන් මේ අපි දැන් මේ එළඹිලා තියෙන්නේ, මේ ගත වෙන්නේ

ඉස්සරහට එන්නේ පිම්බර පොසුන් මාසෙ තමයි මේ අපි ගත කරමින් යන්නේ. ඉතින් හැමදාම වෙසක් උත්සවයට වේවා, අලුත් සිංහල හා දමිළ අලුත් අවුරුද්දට වේවා, නත්තලට වේවා, පොසුන් උත්සවයට වේවා, ඕ නෑම වටිනා කියන මේ සංස්කෘතික උත්සවයකදී අපිට හැම වෙලේම අපි මූලික තැන දෙනවා අපේ පොඩ්ඩොන්ට. විශේෂයෙන් පොඩ්ඩොන් උදෑසන වැඩසටහන සෑම සතියේ දිනකම උදෑසන 6 ඉඳන් 7 වෙනකන් ඔයාලට අහන්න පුළුවන්. පොඩි අයට විතරක් නෙමෙයි, අපි ලොක්කොන්ටත් අහන්න පුළුවන්. අර කීරණ කතාවක් අපි කවුරුත් ඇතුලේ පොඩි ළමෙක් ඉන්නවා කියලා කියන්න යන්නේ විශේෂ දෙයක්. ඔයගොල්ලෝ අහන් ඉන්න අපේ වැඩිහිටියෝ මේ අවුරුදු 12ට අඩු පොඩ්ඩෝ ඉන්නවා නම් ගෙදර, පුංචි දුවල පුතාලා ඉන්නවා නම් ගෙදර උන් අවස්ථාවක් තියෙනවා. පුංචි අපි පොසොන් සමරන්නේ මෙහෙමයි කියන මාතෘකාව යටතේ කැමති චිත්‍රයක් පොසොන් දැකපු විදිය, පොසොන් උත්සවය මොන වගේද, පොසොන් පොහේ මොන වගේද, පොසොන් පොහේට මොනවද කරන්නේ, ඇයි විශේෂත්වය මොකද්ද, ඕනම චිත්‍රයක් පොසොන් ආශ්‍රිත ඕනම චිත්‍රයක් ඒ ෆෝ කොලේකට අරගෙනනේ ලස්සනට පාට කළ ඕනම විදියකට පාට කළා. එක්කෝ මිමිකෝල අලවල හරි ඕනම විදියකට ඔයාට කැමති විදියකට පාට කළා නිර්මාණ කළා. අපිට ලස්සනම ලස්සන පැහැදිලි ෆොටෝ එකක් අරගෙන, විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඒ චිත්‍රේ ඔයාගේ නම ගම් විස්තර ලියන්න, පැහැදිලි ෆොටෝ එකක් අරගෙන 0718-893-893ට මේ මාසේ, කියන්නේ ජුනි මාසේ 25 වෙනිදාට කලින් අපිට එවන්න. එතකොට අපි ජයග්‍රාහී හිම චිත්‍රහිමි පොඩිත්තන්ව හොයලා නේ තෝරගෙන ඒගොල්ලොන්ට දෙනවා පොඩ්ඩන්ගේ උදෑසන වැඩසටහනේ ඉදිරිපත් කිරීම කරන්න අපිත් එක්ක එකට එකතු වෙලා. අපේ මැදිරියට ඇවිල්ලා, සුප්‍රීම් රේඩියෝ එකට ඇවිල්ලා, මැදිරියට ඇවිල්ලා අපිත් එක්ක එකට ඉදිරිපත් කිරීම කරන්න අවස්ථාවක් අපි ලබා දෙනවා. එහෙනම් මේ චාන්ස් එක මිස් කරගන්න එපා. කතා කළා වැඩිද මන්ද, අපි යනවා ලස්සනම ලස්සන සින්දුවක් අහන්න. විෂුවල් මැවෙන බොලිවුඩ් හිට් එකක්. වෙලාව දවල් 2:00 විනාඩි 12. මේ සින්දුව අහනකොට විෂුවල්ස් මැවෙනවා අපිට නේ. නිකමට හිතන්න, හවස ඔයා බස් එකේ යනකොට නැත්නම් වාහනේ යනකොට පොඩි හිරිපොදයක් එක්ක මේ සින්දුව ප්ලේ වෙනකොට ඒ ෆීලින් එක පොඩ්ඩක් හිතලා බලන්න.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ උසස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
0: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave padana gannatu padan ganna satiya davas pahema udey hatata The welcome show.
3: Anugrahaya.
4: Wartha pita wartha kabana koti yate NLB danade tahane lutrayye rupiyal koti 13.97 ikma u davanta supiritaya galaba dimin rathe sangvardhaneta davanta shaktiyak wemin obat dinawa ratat dinawana jathiye mahatana sampatha dana nidahane biladigena obat koti patiye kuwanna.
5: Navina taakshanayen නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
6: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
0: 89.1 සුප්‍රීම් රේඩියෝ. වගේ හඬ, වගේ රට.

0: නවයයි එකෙන් 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: අවසාන ප්‍රශ්නය. ආශ අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
2: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ආයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
3: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
4: Tempo Town
3: with Ashi.
5: The Welcome Show.
3: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
6: දන්නවද සිංගප්පූරුවේ බබල් ගම් කන්න තහනම්? ඇයි දන්නවද මේ බබල් ගම් තහනම් කරලා තියෙන්නේ? 1987 සිංගප්පූරුවේ තියෙන අති නවීන දුම්රිය පද්ධතියක් ආරම්භ කරනවා. සමහර අය බබල් ගම් හපලා කෝච්චියේ දොරවල් වල, ඒ කියන්නේ සෙන්සර් උඩ ඇලෙව්වා. ඒ නිසා දොරවල් වැහුන්නේ නැහැ චාමර. ඊට පස්සේ ඉතින් දුම්රිය ගමන් අඩාල වෙන්න පටන් ගත්තා. ඒ නිසාම 1992 සිංගප්පූරුව තුළ බබල් ගම් තහනම් කරන්න එවක අගමැති ලී ක්වන් යුට සිද්ධ වෙලා තියෙනවා. දන්ත සෞඛ්‍ය සඳහා දුම්පානින් අතර කිරීම සඳහා පමණ වෛද්‍ය නිර්දේශිත බබල් ගම් පාවිච්චි කරන්න පුළුවන්.
3: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
5: The Welcome Show.
0: 89.1 89.3 Supreme Radio. මගේ හඬ මගේ රට.
7: වෙලාව දවල් 2:33 හිතවතුනි. ආයුෂ බොහෝ වේවා, සුබම සුබ දහවලක් වේවා. ඉතින් අපිත් එක්ක මේ වෙලාවේ සෑහෙන පිරිසක් එකතුලා ඉන්නවා. ලයිව් එක සෑහෙන රීච් වෙලා තිනවා. 36 40 42 වගේ යනවා ලයිව් එක. බොහොම ස්තුතියි. ඉතින් දන්න හැමෝටම ෂෙයා කරන්න, අපේ අපිව ලයික් කරන්න කියලා මතක් කරන ඉන්න කට්ටියට පුළුවන් කමක් තියෙනවා නම්, කැමැත්තක් තියෙනවා නම් අපිව ලයික් කරන්න. ඉතින් ඔයාලට පුළුවන් රේඩියෝ එකෙන් මාව අහන වගේම ලයිව් ඇවිල්ලා TikTok ලයිව් එකට ඇවිල්ලා මාව බලාගන්න හැකියාව තියෙනවා. අපි සසි බ්‍රෝ ඉන්නවා අපේ ජපානේ පැත්තෙන්. එතකම මනු ගමගේ ඉන්නවා කුවේටුලින් ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා අහලා තියෙනවා. ඩිල් ඉන්නවා. ඩිල් ෆස්ට් ටයිම් තමයිලු මේ අපේ ලයිව් එකට එන්නේ මම හිතන්නේ. ඉතින් ඩිල්වත් අපි එකතු කරගන්නවා. ඇඹිලි පිටේ පැත්තෙන් ඩිල් කේක් හදනවලු. ඉතින් අපිට කේක් එවන්නම් කියලා තියෙනවා. සුදු චූටි අපි ෆලෝ කරලා තියෙනවා. සංජීව ඉන්නවා ඒත් එක්කම. හිරුනි පෙරේර මං හිතන්නේ ඉටලි වලින් ඉන්නවා. චමින් ටෙරස් ඉන්නවා. සම්පත් රත්නායක ක්‍රොයේෂියා වල ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. මේ ඇත්තම කියන්නේ අපි සෑහෙන්න නිහතමානී ආඩම්බරයකින් ඉන්නවා. මොකද මම හිතන්නේ අපිට තමයි වැඩිපුරම පිටරට ෆෑන් බේස් එකක් ඉන්නේ කියලා අපිට කිසි බයක් හැකක් නැතුව කියන්න පුළුවන්. මොකද ඇක්ටිව් ෆෑන් බේස් එකක් ඉන්නවා අපිට පිටරට ඉන්න කට්ටිය. චමින් ටෙරන්ස් අපි බොහොම ආදරෙන් එකතු කරගන්නවා. ලයිව් එක කරගෙන පොඩ්ඩක් ඉන්න. රයිට් රයිට්. ඉතින් ඒ පැත්තෙන් ඒ කට්ටි ඉන්නකොට මාව මතකයි නේද කියලා දාලා තියෙනවා. මනෝරි චම්පනි මං හිතන්නේ ඩුබායි වල හරි කටාර් වල හරි ඉඳන් ඉන්නවා. චමින් ඉන්නේ රුමේනියා වල. බලන්න හිතවතුනි. රයිට්. මේ ඔක්කොම අපේ යාළුව කට්ටිය එකතු කරගෙන මම දෙනවා මේ සින්දු. ඕගොල්ලොන්ට මතක ඇති වැඩිපුරම ජනප්‍රිය වුණේ අර කොවිඩ් කාලේ. කොවිඩ් කාලේ සෑහෙන්න ජනප්‍රිය වෙච්ච සින්දුවක් අපේ ජපානේ පැත්තේ ඉන්න සසි ඇතුළු, හිරුනි ඇතුළු, ඊට පස්සේ ඇඹිලි පිටියෙන් අපේ ඉන්න කවුද අපේ ඩිල් ඇතුළු, පස්සේ වෙරෝනිකා, ඊට පස්සේ චමින් අයියා, ඊට පස්සේ සම්පත අය ක්‍රොයේෂියා වලින්, ඒත් එක්කම වෙබ්සයිට් එක පැත්තෙන් ඉන්නවා බණ්ඩාර අයියා අපේ කොරියාවේ සෝල් නුවරේද. මේ සෙට් එක එකතු කරගෙන අවිස්සාවිල සංජීවත් එකතු කරගෙන පැතුම් අයියා ඉන්නවා රෝම් වලින්, ඒත් එක්කම කවුද තව අංජුනි ඉන්නවා නවසීලන්තෙන්. දැන් මේ රේඩියෝ එකෙන් අහන කට්ටිය හිතනවා ඇති මෙයා මේ හිතල බොරු කියනවා කියලා. හිතල බොරු කියන්නේ නැහැ හිතවතුනි. සෑහෙන්න වේගෙන් ඔයාට එන්න පුළුවන් අපේ ලයිව් එකට. આવොත් ඔයාට බලා ගන්න පුළුවන් මොන මොන රටවල් වලින්ද මොන මොන කට්ටියද ඉන්නේ කියලා. ඒ නිසා ඔන්න බැට්මෑන් උත් ඇවිල්ලා තිනු. බැට්මෑන් නත් අපි එකතු කරගන්න. රයිට් අපි යනවා මේ සින්දුව බොහොම ආදරෙන් මං ගන්න දිනවා හැමෝටම.

0: සුප්‍රීම් රේඩියෝ
1: ගොඩවෙන්න ගොඩවෙන්න ගොඩවෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩවෙන්න බස් එක යන්න හදන්නේ.
2: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
3: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
2: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
1: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
4: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න.
6: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බිනදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උතුම් යම් සත්‍යයක්
0: Travel with Supreme.
1: සතියේ දවස් පහේම
4: The Welcome Show අහන්න.
5: 89.1
0: Supreme Radio. Supreme Radio. Supreme Radio. මගේ හඬ, මගේ රට.
6: වෙලාව දවල් 2:47 හිතවතුනේ. හරිම හැපනින් ලයිව් එකක් මේ පැත්තේ තියෙන්නේ. ශීඝ්‍රගාමි වෙන්න ඇවිල්ලා අපි ලයිව් එකට සෙට් වෙන්න කියලා මතක් කරනවා. මේ පැත්තේ මේ අපි අද හින්දි සින්දුමණ දෙන්න මම අර කලින් කිව්වත් වගේ බලන්නනේ. අපේ මේ අපේ ලංකාවේ ඉන්න කට්ටිය අපේ අය මේ මාර විදියට සෑහෙන්න හින්දි සින්දු වලට ආදරේනේ. අර මම අර අපි කිව්ව වගේ තේරුම දන්නේ නැහැ. අපිට අර ෆිල්ම් එක මතකයක් තියෙනවා. මේ මේක මෙන්න මෙතනදී තමයි මේ සින්දුව යන්නේ. මෙන්න මෙතනදී මෙන්න මේ සීන් එකෙත් තමයි මේ සින්දුව ප්ලේ වුණේ කියලා අපිට හැම මතකයක් තියෙනව නැතුව මේ අර සමහර හැබැයි මෙහෙමයි සමහර කට්ට ඉන්න දැන් අපේ ඔෆිස් එකේ සමහර කට්ට ඉන්න හොඳට හින්දි තේරෙනවා දැන් අපේ ගෙදරත් ඉන්න හොඳට හින්දි තේරෙනවා ෆිල්ම් බලලම ආයි සබ්ටයිටල් ෂෝන් නැහැ හොඳට මේ හින්දි තේරෙනවා දැන් අපිට වගේ නම් එහෙම තේරෙන්නේ නැහැ නේ ඉගෙන ගන්න උනන්දුවක් තිබෙත් නැහැ නේ හින්දි භාෂාව කොහොම වුණත් අර සංගීතය කියන්නේ විශ්ව භාෂාවක් කියලා මට ඇහිලා තියෙනවා අර කලින් කිව්වා වගේ අපේ ක්ලාස් එකේ එහා පැත්තේ ක්ලාස් එකේ තිබ්බ සංගීත කාමරේ ඒකේ ඒ මැඩම් කියනවා කෑ ගහලා සංගීතය කියන්නේ විශ්ව භාෂාවක් කියලා. ඒකට භාෂා මේ ඒකට මේ එක ලැන්ග්වේජ් කියන්නේ ඒක වෙනම දෙයක් කියලා. ඒක දැම්මට තේරෙනවා. ඒ දවස්වල කිසිම දෙයක් තේරුන්නේ නැහැ. සංගීත කරෙත් නැ සංගීතේ මේ සින්දු කියන්නත් බෑ. කොහොම වුණත් හින්දි සින්දු වලට අපි සෑහෙන්න ආදරේ. ඒ නිසා තමයි සෑම ඉරිදා දිනකම දවල් දෙකේ ඉඳන් හවස 4 වෙනකන් ඔයාට සුප්‍රීම් රේඩියෝ බොලිවුඩ් හිට්ස් අහන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙනම් අපි යනවා තවත් ජනප්‍රිය හින්දි සින්දුවක් අහන්න. වෙලාව දවල් 2:48 හිතවතුනි අපි ළඟ පැයේදී හම්බ වෙමු.

0: සුප්‍රීම් රේඩියෝ
1: ඔබේ ඇසෙන් වැටෙන කඳුළු හෙට දින ඔබේ සිනහවට ශක්තියක් කරගන්න. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.

0: ඔබත් අදම NLB සුබ දවසක් ටිකට් පත් නිරදේගෙන ආරුණ්‍යයේ සිහින දිනන්න පළමුදයාය එලෙක්ට්‍රික් යතුරුපැදියක් වූ මුදලින් රුපියල් ලක්ෂ පහක් තනි අංකයට රුපියල් අසුවක් ලග්නයට දිනුම් අවස්ථා දෙකක් එකවර දිනන්න අවස්ථා රැසක් NLB සුබ දවසක් දවස සුබයි සිහින දිනයි
1: ගත්තොත් සුබම තමයි
2: සුබම තමයි
3: සුබ සන්ධ්‍යාවක් හිතවතුනි වෙලාව සවස 3:09 දැන් FM 89.1 89.3 නෝ මේ හගෙනින්නේ සුප්‍රීම් රේඩියෝ බොලිවුඩ් හිට්ස් සෑම ඉරිදාවකම දවල් 2 ඉඳන් හවස 4 වෙනකන් ඔයාලට පුළුවන් සුප්‍රීම් රේඩියෝ බොලිවුඩ් හිට්ස් අහන්න බොලිවුඩ් හිට්ස් කියලා කියන්න අපි ආසම කරන අපි ආදරේ කරන අපි කවුරුත් නිතර නිතර අහන අපේ ප්ලේලිස්ට් වල තියෙන ලස්සනම ලස්සන සින හින්දි සින්දු අහන්න පුළුවන් හින්දි සින්දු අහන්න නම් එන්න සුප්‍රීම් රේඩියෝ අහන්න දවල් 2 ඉඳන් හවස 4 වෙනකන් සෑම ඉරිදාවකම කොහොමද ඒක නේද පද ගලපල කිව්වනේ එච්චර ගලපුණේ නැහැ කමන්නේ රයිට් අපි එකතු කරගන්න කීප දෙනෙක් ඉන්නවා අපි නිශාන්ත කුමාර චමින්ද ටෙරස් ඊට පස්සේ හන්සන ඊට පස්සේ නතාෂා සත්සරණ ඉන්නවා අපිත් එක්ක ඒත් එක්කම තව කවුද අනු ඉන්නවා ඉතින් මේ විදිහට කට්ටිය කීප දෙනෙක් ඉන්නවා අපිත් එක්ක අපි ඊට හොයාගෙන නිශා ඉන්නවා ඒත් එක්ක මහේෂ් ඉන්නවා නිශාන්ත කුමාර ඉන්නවා සුදු කුවේට් වලින් අපි මම අහලා තිනවා කොහොමද මල්ලි බුදු සරණයි පරිස්සමින් ඉන්න කියලාවත් පරිස්සමින් ඉන්න හැමෝම පරිස්සමින් ඉන්නෝනේ මම දැන් කොරියාව පැත්තෙන් තමයි නිශාන්ත කුමාර ඉන්නේ රයිට් ඉතින් මේ කට්ටිය එකතු කරගෙන අපි ඉතින් දෙවනි පැයත් පටන් ගන්නවා සුප්‍රීම් රේඩියෝ බොලිවුඩ් හිට්ස් එක අවසාන පැය ඉතින් දෙවනි පැය කියන්නේ අවසාන පැය ඉක්මනට මේ පැත්තට මැසේජ් එකක් දාන්න යන TikTok පැත්තට ගිහින් සර්ච් කරන්න සුප්‍රීම් රේඩියෝ කියලා අපි ලයිව් එක දැන් හවස නෙමේ දවල් 2ට පටන් ගත්තේ ලයිව් එක ඉක්මන් කරලා එන්න ඇවිල්ලා මැසේජ් එක

0: එමදාන්න. ඊළඟට තියෙන සින්දුවත් සෑහෙන් ජනප්‍රිය සින්දුවක්. මේකට ඉතින් ඉන්ට්‍රඩක්ෂන් එහෙම අවශ්‍ය නැහැ, මොනවත් අර හඳුන්වා දීම ඕනේ. රයිට්, ඇහුණ ගමන් මතකයිනේ.
1: Supreme Radio. देखो देखो क्या वो पेड़ है चादर ओढ़े

0: නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ
1: සස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: පෙරලිකාර සඳුදා
3: කේන්ති යන්න හේතු මොනවද මෙන්න මේවා හරි
2: සුවබර අඟහරුවාදා
4: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්නනේ ගැස්ට්‍රයිටිස්
2: හැඩකාර බදාදා
5: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ
2: රස පිරි බ්‍රහස්පතින්දා
6: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදන පෙර
7: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
1: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට
8: The Welcome Show
1: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
9: දන්නවද සිංගප්පූරුවේ බබල් ගම් කන්න තහනම්. ඇයි දන්නවද මේ බබල් ගම් තහනම් කරලා තියෙන්නේ? 1987 සිංගප්පූරුවේ තියෙන අති නවීන දුම්රිය පද්ධතියක් ආරම්භ කරනවා. සමහර අය බබල් ගම් හපලා කෝච්චියේ දොරවල් වල, ඒ කියන්නේ සෙන්සර් උඩ ඇලෙව්වා. ඒ නිසා දොරවල් වැහුන්නේ නැහැ චාමර. ඊට පස්සේ ඉතින් දුම්රිය ගමන් අඩාල වෙන්න පටන් ගත්තා. ඒ නිසා 1992 දී සිංගප්පූරුව තුල බබල් ගම් තහනම් කරන්න එවක අගමැති ලී ක්වන් යූට සිද්ධ වෙලා තියෙනවා. දන්ත සෞඛ්‍ය සඳහා දුම් පානේ නතර කිරීම සඳහා පමණ වෛද්‍ය නිර්දේශිත බබල් ගම් පාවිච්චි කරන්න පුළුවන්.
1: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
8: The Welcome Show.
1: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචිවාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචිවාලා දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 වට්ස්ඇප් කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: උසස් මතත්වේ අත්‍යවශ්‍ය බාණ්ඩ දිවයිනේ අඩු මුමිලට ගතහැකි නවතම සුපිරි වෙලන් සැල්චාලය කසාගල ග්‍රීන් සුපා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගනයමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 01112 864 012.
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
6: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
3: ඈ හැබෑවට
7: සතිය දවස් පහේම දහවල් දෙකට
8: සින්දු කෆේ විත් නිමේෂා.
7: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
9: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
10: අපිට ජපන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
11: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
10: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
12: සුබ සන්ධ්‍යාවක් වේවා හිතවතුනි. වෙලාව සවස 3:33. 3 ඒව පෝලිමක් තියෙනවා හිතවතුනි. ඉතින් 3 ඒව පෝලිමක් තියෙන වෙලාවක අපි ලස්සනම ලස්සන හින්දි සින්දු සෙට් එකක් තමයි අහන ගමන් ඉන්නේ. අද ඉරිදා දවස කියලා කියන්නේ සාමාන්‍යයෙන් බොහෝ දෙනා බොහෝ ජනී ජනයා තම නිවසට වෙලා ඉන්න දවස, නැත්තම් ගෙදර කට්ටියත් එක්ක ඉන්න දවස නේ. හස්බන්ඩ්ලා විශේෂයෙන් අපිට කියලා දෙනවා, දැන් අපිට වස්කඩුවෙන් දේශාන්නේම කතා කරලා කිව්ව ඉර්දා යනු හස්බන්ඩ්ගේ පොලේ යෑ මේ කඩේ යෑ මේ දිනය කියලා. එහෙම තමයි ඉතින් මොනව කරන්නද? ඒව එහෙම තමයි ඉතින් නේ. කොමුණත් ඉර්දා කියලා කියන්නේ ටිකක් අර ගෙදර කට්ටියත් එක්ක ඉන්න ටිකක් ලස්සන දවසක්, ටිකක් කාම් දවසක්. ඒ නිසා අපි උදේ ඉඳන් හරිම ලස්සන සින්දු ටිකක් අද ලයිව් එකේ මේ සෑහෙන ප්‍රතිචාර ගොඩක් තියෙනවා. ඉතින් මේ වෙලාව අපිත් එක්ක ඉන්නවා කුවේට් වලින් සහීලි දෙනිපිටි, අපිව අහගෙන බලාගෙන ඉන්නවා. කුවේට් කටාර මට පැටලෙනවා. හරි, රයිට්, කුවේට් වලින්. ඒත් එක්කම නිමාෂා රත්නායක අපේ යාළුවා ඉන්නවා අපිත් එක්ක. මාවත් මගේ යාළුවන්වත් එකතු කරගන්න කුවේට් සෙට් එක ඉන්නවා හැමදාම දැන් නම් ඔෆිස් එකේලු ඉන්නේ. අයගොල්ලන්ට සිකුරාදම හිතන් නිමාඩු ඉන්නේ. රයිට්, ඉතින් ඒ විදිහට ගොඩක් කට්ටිය අපි වහගෙන බලාගෙන ඉන්නවා. ඒ ඔක්කොම එකතු කරගෙන අපි යනවා ලස්සනම ලස්සන සින්දුවක් ගහන්න. ශීඝ්‍රගාමී වෙන්න හිතවතුනි ලයිව් එකට. තව ඉතාම පොඩි වෙලාවයි අපි ලයිව් එකේ ඉන්නේ. මම බලා ගන්න පුළුවන් වාට දැන් ලයිව් එකට අවුත්. එහෙනම් අපි යමු අපේ කාශ්මීර් පැත්තට. කාශ්මීර් කියපු ගමන් සීතල ගතියක් දැනෙනවා නේ ඇඟට. රයිට්, වෙලාව 03:35.

0: අවසාන ප්‍රශ්නය. ආශාපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවෙ ආගිය යුතුක මොකද්ද?
1: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
2: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න. Tempo Town with Aashi.
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: The Welcome Show.
2: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දු පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට
4: The Welcome Show.
1: අනුග්‍රහය.
5: වාර්තා පිට වාර්තා කබුණු කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයා ගලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
6: Meltol හිසරතය උන සෙම්ප්‍රති ශාව අංගපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
7: වෙලාව හවස 3:49 හිතවතුනි. ඒ කියන්නේ මට යන්න වෙලාව තමයි ඇවිල්ලා ඉන්නේ. ඇවිල්ලා තියෙන්නේ. ඉතින් හිමිදිරි උදෑසන ඉඳන් සවස් කාලේ වෙනකන් අපි ගොඩාක් දේවල් කතා කරා. TikTok live දෙකකට අපි සම්බන්ධ වුණා. එහෙනම් ඉතින් යන්න තමයි හදන්නේ. මේ තව ලස්සන ඉඳ සිඳුරි ගත වෙන දවස පුරාවට රෑ වෙනකන් එක දිගට උදේ වෙනකන් සුප්‍රීම් රේඩියෝ අහන්න කියලා වාට කියන ලස්සනම ලස්සන සිඳුරි ගතින විශේෂයෙන් ඉරිද රෑ මිස් කරගන්න එපා. ඉරිද රාත්‍රියේ වාට අහන්න තියෙන සිඳුරික මිස් කරගන්න එපා. අපරාධ කියලා හිතේ ලස්සනම ලස්සන නේ, අර නොස්ටැල්ජික් මතක අවදි කරන, මතක අවුස්සන, හිත අවුස්සන ලස්සනම ලස්සන සිඳු ගොඩාක් තියෙනවා. එහෙනම් යන්නයි හදන්නේ හිතවතුනි. බොහොම ස්තුතියි අපේ TikTok live එකට සම්බන්ධ වෙච්ච හැමෝටම. ඒත් එක්කම අපිට කෝල් කරපු, මැසේජ් කරපු හැමෝටම බොහොම ස්තුතියි. Supreme Radio අපි ඔයගොල්ලන්ට හරි ආදරේ. විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපි වහගෙන ඉන්න අපේ ලංකාවේ කට්ටිය වගේම පිටරට ඉන්න හැමෝටම, මම අර කලින් කිව්වා වගේ මම විශ්වාස කරනවා අපිට තමයි Supreme Radio අපිට තමයි වැඩිපුරම පිටරට ෆෑන් බේස් එකක් ඉන්නේ. අපේ ලංකාවේ ගොඩාක් ඉතාලිය, මාලදිව ඉන්න, කුවේට්, කටාර්, ඩුබායි, දෝහා, කටාර්, ඊට පස්සේ නවසීලන්තේ, ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල එහෙම සෑහෙන පිරිසක් අපි වහන් ඉන්නවා. දකුණු කොරියාවේ සෝල් නුවර ගොඩාක් කට්ටිය ඉන්නවා අපි වහගෙන. අයර්ලන්ඩ් වලින්, ක්‍රොයේෂියා වලින්, රුමේනියා වලින් ආපු හැමෝටම බොහොම ස්තුතියි. එහෙනම් ඉතින් අපි ගිහින් යන්න හිතවතුනි. ජය වේවා, සුබ දවසක්, සුබ සන්ධ්‍යාවක්. මං මැක්. වෙලාව 3:56 දැන්.

0: සන්දෑවක් වෙලාව හවස හතරයි. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB තනඩිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 සුප්‍රීම් රේඩියෝ. අහසෙ දිලේ කොළඹ බලේ කොතනක්

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
4: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: එන්න

0: ලොව සුන්දරතම පාරාදේසේ
1: මන බැඳලු ඇස නොගැටුළු තැන් සොයා උතුම යම සත්‍චාරයක්
0: Travel with Supreme
1: සතියේ දවස් පහේම
2: The Welcome Show අහන්න
3: 89.1 89.3 Supreme Radio

0: Luna, Supreme Radio.
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහ ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: මහා රාජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
5: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
6: එව මෙහෙව.
7: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස
5: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
8: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
5: ඈ හැබෑවට
9: සතිය දවස් පහේම දවල් දෙකට
10: සින්දු කෆේ විත් නිමේෂා
11: The Welcome Show.
12: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
9: දන්නවද සිංගප්පූරුවේ බබල් ගම් කන්න තහනම්? ඇයි දන්නවද මේ බබල් ගම් තහනම් කරලා තියෙන්නේ? 1987 සිංගප්පූරුවේ තියෙන අති නවීන දුම්රිය පද්ධතියක් ආරම්භ කරනවා. සමහර අය බබල් ගම් හපලා කෝච්චියේ දොරවල් වල, ඒ කියන්නේ සෙන්ස උඩ ඇලෙව්වා. ඒ නිසා දොරවල් වැහුන්නේ නැහැ චාමර. ඊට පස්සේ ඉතින් දුම්රිය ගමන් අඩාල වෙන්න පටන් ගත්තා. ඒ නිසාම 1992 දී සිංගප්පූරුව තුළ බබල් ගම් තහනම් කරන්න එව කගමැති ලී ක්වන් යූට සිද්ධ වෙලා තියෙනවා. දන්ත සෞඛ්‍ය සඳහා දුම්පානි නතර කිරීම සඳහා පමණ වෛද්‍ය නිර්දේශිත බබල් ගම් පාවිච්චි කරන්න පුළුවන්.
12: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
11: The Welcome Show.
13: අහසෙන් දිලේ පොළොවේ බලේ කොතන ඇහි
10: Supreme Radio. මේක සුපිරියක්.

සුප්‍රීම් රේඩියෝ උසස් මුතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012 එන්න.

0: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංග විදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 වට්ස්ඇප් කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: The Welcome Show.
0: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට
4: The Welcome Show.
3: අනුග්‍රහය.
5: එන්න

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
2: 89.1 89.3 දිවයින පුරා සිසාරා.

0: සැන්දෑවක් වෙලාව හවස පහය දැන්. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: එන්න

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
0: සුවබර අඟහරුවාදා
2: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් පොණ්ඩෙකට ඔයිල් උරා ගන්නේ නැහැ.
0: රස පිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදලා පෙරල
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට ලොව සුන්දරතම පාරාදීසේ
4: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම් යම් සත්‍යයක්
0: Travel with Supreme
4: සතිය දවස් පහේම
3: The Welcome Show අහන්න
0: 89.1 89.3 Supreme Radio

0: 89.3 සුප්‍රීම් රේඩියෝ උසස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සැලචාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 011-2-864-012
1: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0818-893-893 වට්ස්ඇප් කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
0: The Welcome Show. ඇහෙන අහන කතාතර රස කතා ඇහෙන පැයතුන.
3: දන්නවද සිංගප්පූරුවේ බබල්ගම් කන්න තහනම්? ඇයි දන්නවද මේ බබල්ගම් තහනම් කරලා තියෙන්නේ? 1987 සිංගප්පූරුවේ තියෙන අති නවීන දුම්රිය පද්ධතියක් ආරම්භ කරනවා. සමහර අය බබල්ගම් හපලා කෝච්චියේ දොරවල් වල, ඒ කියන්නේ සෙන්සර් උඩ ඇලෙව්වා. ඒ නිසා දොරවල් වැහුන්නේ නැහැ චාමර. ඊට පස්සේ ඉතින් දුම්රිය ගමන් අඩාල වෙන්න පටන් ගත්තා. ඒ නිසාම 1992 දී සිංගප්පූරුව තුළ බබල්ගම් තහනම් කරන්න එව කගමැති ලී ක්වන් යූට සිද්ධ වෙලා තියෙනවා. දන්ත සෞඛ්‍ය සඳහා දුම්පානි නතර කිරීම සඳහා පමණ වෛද්‍ය නිර්දේශිත බබල් ගම් පාවිච්චි කරන්න පුළුවන්.
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. 89.1 89.3 Supreme Radio. Supreme Radio. මේක සුපිරියක්.

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට්වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
4: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
5: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen padana gannatu patan ganna satiya dawas pahema ude hatata
6: the welcome show
4: anugrahaya
7: wartha apita wartha kabani koti yate nlb tanade tahane lutrayye rupiyal koti 1398 ikma u dawanta supiritya galaba dimin rathi sangwardhaneta dawanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha tanani dahane biladi gena obat koti patiye kuwan
0: navina taakshanayen නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: 89.1 89.3 Supreme Radio.

0: 89.3 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්
1: සුබ සන්ධ්‍යාවක් වෙලාව හවස 6යි මේ සුප්‍රීම් රේඩියෝ
2: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
3: වාර්තා පිට වාර්තා තිබුණු කෝටි 8 NLB දනඩ තහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ හසේ පොළොවෙෙන් බලය කොටන ඇ සුප්‍රීම් රේඩියෝ මේ

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැයියේ 2,33,00,000 සුපිරි ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තය කැකිරාවෙන් ශාමලී මහත්මිය.
1: මගේ නම ශාමලී. මං ආවේ කැකිරාව ඉඳලා. මං කරන පුංචි ව්‍යාපාරයක් මම මුලින් පටන් ගත්තේ. ඒ ව්‍යාපාර කටයුතු කොහොම හරි දියුණු කරගන්න එක තමයි මගේ හිතේ තියෙන ලොකුම මෙව්වගම. පොඩි රෙදි ෂොප් එකක් තමයි කරන්නේ. ඒක ඉතින් ටිකක් දියුණු කරගෙන ඉස්සරහට ගමනක් යන්න තමයි මගේ බලාපොරොත්තුව. තමන්ට ලැබෙන ලොතරැය මිලදී ගන්න ඕනේ. ගත්තට පස්සේ ගොඩක් අය ඉතින් හිතනවා ඇදිලා කියන කේම නෙවෙයි, අපි මිලදී ගත්තු නිසා අපට ඇදෙන්නේ. ඉතින් මං හිතනවා තමන්ට පුළුවන් ගානට යන්නේ තැනකින් ලොතරැය මිලදී ගත්තොත් ඒක ජයග්‍රහණය තමන්ට තියෙනවා. මං දකින්න එක දෙයක් තමයි ලොතරැය මිලදී ගන්නකොට මං හිතන දෙයක් දිනුම් ඇදෙනවා කියලා මිලදී ගන්නවා. කවදාවත් දිනුම් නැහැ කියලා මිලදී ගන්න හොඳ නැහැ ලොතරැයිය. එතකොට තමන් හිතන්නේ ඇති විදිහට තමන්ට දිනුමක් ලැබෙනවා ඒක. ඇත්තටම ජාතික ලොතරැයි මණ්ඩල ගොඩක් මං ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ පුංචි ව්‍යාපාර කරන තරුණ පරපුර මේ වගේ කෙනෙකුට ඇදිච්චාම ඉන්නේ ගොඩක් ප්‍රයෝජනයක් තියෙනවා. මොකද තරුණ කෙනෙකුට මේ වගේ ලොතරැයි ගැදුණොත් එයාගේ අනාගතය ජය ගන්න හැකියාව ගොඩාරියක් තියෙනවා. ඉතින් මං හිතනවා කවදා හරි හොඳ තැනකට යන්න අඩිතාලම ලැබුණා නම් මේ ලැබුණේ ලොතරැයි මණ්ඩලේ හරහා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා ලොතරැයි මණ්ඩලේ ලැබිච්ච ත්‍යාගය පිළිබඳව ලොතරැයි මණ්ඩලේ යෝජනා කරන
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB Endless Weekend with Supreme Radio.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB දනඩිතහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
3: ඇයියනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
4: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්.
5: ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
6: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
7: මේ කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
8: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
9: සුවඳ දැනි දැනි දැනෙනවා.
10: සොඳුරු අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
8: සතියේ දිනවල රාත්‍රී 7ට
3: අනුග්‍රහය.
1: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB දනඩිතහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
11: 89.1 89.3 Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝන් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝන් පැරසිටමෝල් විශේෂයකි.
1: උසස් මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සෙල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 01112 864 012.
2: The Welcome Show.
3: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
4: දන්නවද සිංගප්පූරුවේ බබල් ගම් කන්න තහනම්? ඇයි දන්නවද මේ බබල් ගම් තහනම් කරලා තියෙන්නේ? 1987 සිංගප්පූරුවේ තියෙන අති නවීන දුම්රිය පද්ධතියක් ආරම්භ කරනවා. සමහර අය බබල් ගම් හපලා කෝච්චියේ දොරවල් වල, ඒ කියන්නේ සෙන්සර් උඩ ඇලෙව්වා. ඒ නිසා දොරවල් වැහුන්නේ නැහැ චාමර. ඊට පස්සේ ඉතින් දුම්රිය ගමන් අඩාල වෙන්න පටන් ගත්තා. ඒ නිසාම 1992 දී සිංගප්පූරුව තුළ බබල් ගම් තහනම් කරන්න එව කගමැති ලී ක්වන් යූට සිද්ධ වෙලා තියෙනවා. දන්ත සෞඛ්‍ය සඳහා දුම්පානි නතර කිරීම සඳහා පමණ වෛද්‍ය නිර්දේශිත බබල් ගම් පාවිච්චි කරන්න පුළුවන්.
5: මේ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට
2: The Welcome Show.
0: 89.1 89.3 Supreme Radio.
6: Supreme Radio. මේක සුපිරියක්.

0: ස්වාධීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
4: එම මෙහෙම
5: පස්වාන් දහසකන සමාවසන රාජෝත්තමයන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද? පවසව.
6: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නෑ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්
3: ඈ හැබෑවට
7: සතිය දවස් පහේම දවල් දෙකට
8: සින්දු කපේ විත් නිමේෂා.
9: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංග විදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංග උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි වාල දන්නවනේ, මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි වාල දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 වට්ස්ඇප් කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහි චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
10: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
11: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
12: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
13: The welcome show.
9: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave padana gannatu patan ganna satiya davas pahema ude hatata
13: the welcome show
12: anugrahaya
14: wartha pita wartha kabana koti yate nlb tanade tahane lutrayye rupiyal koti 13.98 ikma u davanta supiritya galaba dimin rathi sangvardhaneta davanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha tanani dahane biladigena obat koti patiye kuwanna
15: meltol hisarathaya una semprati ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
16: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: අපිත් සුප්‍රීම් රේඩියෝ
1: අප මහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපද්‍රව වලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජඹීමට උපකාරී වූ සියලු බාධක මර්ධනය කර ජයග්‍රහණය උදා කර දෙන උතුම් මෝර පිරිත මෙසේ ශ්‍රවණය කරමු.

0: සුප්‍රීම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
0: සුවබර අඟහරුවාදා,
2: ආසාත්මිකතාවය සමහරක් වෙලාට පෙන්නන්නේ ගැස්ට්‍රයිටිස්,
0: හැඩකාර බදාදා,
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ,
0: රස පිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදලා පෙරල
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට ලොව සුන්දරතම පාරාදීසේ
4: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උදේම යමු සංචාරයක්
5: Travel with Supreme
4: සතියේ දවස් පහේම
3: The Welcome Show අහන්න
6: The Welcome Show
7: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැයතුන
8: දන්නවද සිංගප්පූරුවේ බබල්ගම් කන්න තහනම්? ඇයි දන්නවද මේ බබල්ගම් තහනම් කරලා තියෙන්නේ? 1987 සිංගප්පූරුවේ තියෙන අති නවීන දුම්රිය පද්ධතියක් ආරම්භ කරනවා. සමහර අය බබල්ගම් හපලා කෝච්චියේ දොරවල් වල, ඒ කියන්නේ සෙන්සර් උඩ ඇලෙව්වා. ඒ නිසා දොරවල් වැහුන්නේ නැහැ චාමර. ඊට පස්සේ ඉතින් දුම්රිය ගමන් අඩාල වෙන්න පටන් ගත්තා. ඒ නිසා 1992 දී සිංගප්පූරුව තුල බබල්ගම් තහනම් කරන්න එවක අගමැති ලී ක්වන් යුට සිද්ධ වෙලා තියෙනවා. දන්ත සෞඛ්‍ය සඳහා දුම්පානේ නතර කිරීම සඳහා පමණ වෛද්‍ය නිර්දේශිත බබල් ගම් පාවිච්චි කරන්න පුළුවන්.
7: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
6: The Welcome Show
9: 89.1 89.3 Supreme Radio.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ධන නිධානය ලොතරැයියේ රුපියල් 20,00,000 ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා ධාරාව ප්‍රදේශයේ ඒ.ජී. ජයරත්න බණ්ඩා මහතා.
1: මගේ නම ඒ.ජී. ජයරත්න බණ්ඩා. මගේ ගම ධාරාව. මම හැමදාම ටිකට් හතරක් අනිවාර්යෙන් මම කවුන්ටරේට ආවිලා තින් ටැග් ගාලා මම ටිකට් හතරක් කරලා යනවා. මම ටිකට් එක දෙමු බලද්දී දවස් 3කට පස්සෙ තමයි මම ටිකට් එක බැලුවේ. ගමේ ටිකට් කවුන්ටරේකින් පොඩ්ඩක් බලනකොට මට ලස්ස 20ක මුදලක් ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ මම හරි සතුටු වුණා. මම කරන රස්සාවත් එක්ක මගේ ළමයි 3 දෙනාට අධ්‍යාපන කටයුතු සඳහා මම මේ මුදල වේදන් කරලා බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි මගේ ගොඩක්ම බලාපොරොත්තු වෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-89-3-89-3 වට්සප් කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
0: 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: දෙදස් විසිහය ෆීපා ලෝක කුසලන පාපන්දු සැනකිලියේ උණුසුම දැන් දවසින් දවස මුළු ලෝකයම උන්මාදයකට පත්කරමින් ඉදිරියටම ඇදෙනවා. ලෝකයේ ප්‍රබලතම කණ්ඩායම් තමන්ගේ සුපිරි ක්‍රීඩකින් එක්ක පෙරලිකාර සටන්වලට සූදානම් වෙද්දී හෙට, ඒ කියන්නේ ජූනි මාසේ 15 වෙනිදා දවස පුරාම ලෝක කුසලාන පිටිය හොල්ලන්න නියමිත සුපිරි තරඟ 4ක තොරතුරුයි දැන් ඔබට කියන්න සූදානම් වෙන්නේ. හෙට නිදිවර්ජිතව ඉන්න පාපන්දු ලෝලීන් වෙනුවෙන් අලුයම 1:30ට ආසියාව සහ යුරෝපය ගැටෙන පළමු මහා සටන ආරම්භ වෙනවා. ඒ යුරෝපයේ සුපිරි නෙදර්ලන්තය සහ ආසියාවේ ප්‍රබල ජපානය අතරයි. ඒ සුපිරි සටන පැවැත්වෙන්නේ ඇර්ලින්ටන් හි සුප්‍රසිද්ධ ඩලස් ස්ටේඩියම් හිදී. පසුව හෙට අලුයම 4:30ට අප්‍රිකානු සිංහයින් වන අයිවරි කෝස්ට් කණ්ඩායම ලතින් ඇමරිකාවේ ප්‍රබල ඉක්වදෝරය සමග ෆිලඩෙල්ෆියා ස්ටේඩියම් හිදී මුහුණට මුහුණලා හමු වෙනවා. අනතුරුව හෙට උදෑසන 7:30ට යුරෝපීය උපක්‍රම රැගෙන එන ස්වීඩනය අප්‍රිකාවේ ටියුනීසියාව සමග මෙක්සිකෝවේ ග්වාඩලූපේ හි පිහිටි එස්ටාඩියෝ මොන්ටේරේ පිටියේදී තරඟ වදින්න නියමිතයි. හෙට දිනේ අවසාන තරගය, ඒ කියන්නේ හෙට රාත්‍රී 9:30ට ලෝක පාපන්දු පිටියේ පෙරලිකාර ස්පාඤ්ඤ සහ කැබෝ වර්ඩේ කණ්ඩායම ඇට්ලන්ටා ස්ටේඩියම් හිදී තියුණු සටනකට පිවිසීමට සූදානම්. නෙදර්ලන්තයේද, ජපානයේද, නැතිනම් ස්පාඤ්ඤයේද කවුද හෙට තමන්ගේ ආධිපත්‍ය පතුරලා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නේ? අලුත්ම ලෝක කුසලාන තොරතුරු සමගින් යලිත් හමුවෙමු.
1: පාපන්දු ලෝක කුසලානේ උණුසුම් තොරතුරු දැනගන්න රැඳී සිටින්න අප සමග.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ.
1: ගොඩවෙන්න ගොඩවෙන්න ගොඩවෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩවෙන්න බස් එක යන්න හදන්නේ.
2: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රෑලට.
3: පිටරට උදවිය මය හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
2: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
1: හරි හරි. ආහාරෙ මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
4: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
6: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
7: සුවඳ දැනි දැනි දැනෙනවා.
8: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night.
6: සතියේ දිනවල රාත්‍රී 7ට
9: අනුග්‍රහය
10: එන්න

0: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
2: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
3: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas 5ema udey 7ට. The welcome
2: show. අනුග්‍රහය.

0: ඉංජිනේරුවෙක්විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට්වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
2: 89.1 89.3 Supreme Radio.

0: දැන්වලාම මාත්‍රයාටයි. ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.බී. ධනනිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ අහසෙදිලේ පොළොවෙ බලේ කොතනක් ඇහේ සුප්‍රීම් රේඩියෝ

0: නවයයි එකෙන් 89යි 3න් සුප්‍රීම් රේඩියෝ.
1: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුකම මොකද්ද?
2: මන්නම් කරන්න වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලාගන්න වෙන්නේ නැහැනේ.
3: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
4: Tempo Town
3: with Ashi.
5: The welcome show.
3: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
6: දන්නවද සිංගප්පූරුවේ බබල් ගම් කන්න තහනම්? ඇයි දන්නවද මේ බබල් ගම් තහනම් කරලා තියෙන්නේ? 1987 සිංගප්පූරුවේ තියෙන අති නවීන දුම්රිය පද්ධතියක් ආරම්භ කරනවා. සමහර අය බබල් ගම් හපලා කෝච්චියේ දොරවල් වල, ඒ කියන්නේ සෙන්සර් උඩ ඇලෙව්වා. ඒ නිසා දොරවල් වැහුන්නේ නැහැ චාමර. ඊට පස්සේ ඉතින් දුම්රිය ගමන් අඩාල වෙන්න පටන් ගත්තා. ඒ නිසා 1992 දී සිංගප්පූරුව තුල බබල් ගම් තහනම් කරන්න එවක අගමැති ලී ක්වන් යුට සිද්ධ වෙලා තියෙනවා. දන්ත සෞඛ්‍ය සඳහා දුම් පානේ නතර කිරීම සඳහා පමණ වෛද්‍ය නිර්දේශිත බබල් ගම් පාවිච්චි කරන්න පුළුවන්.
3: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
5: The Welcome Show
7: 89.1 89.3 Supreme Radio.

0: ප්‍රීම් රේඩියෝ
1: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
3: එම මෙහෙම
4: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
5: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
2: ඈ හැබෑවට
6: සතිය දවස් පහේම දවල් දෙකට
7: සින්දු කපේ විත් නිමේෂා.
8: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ, මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 වට්ස්ඇප් කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
7: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
0: සුවබර අඟහරුවාදා,
2: ආසාත්මිකතාවය සමහරක් වෙලාට පෙන්නන්නේ ගැස්ට්‍රයිටිස්,
0: හැඩකාර බදාදා,
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදලා පෙරන
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් පහේම උදේ 10ට
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
4: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
5: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දු පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට The welcome show.
4: අනුග්‍රහය
7: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ රුත්‍රායියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
8: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
9: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
10: 89.1 89.3 Supreme Radio.

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ ආසෙත්තිලේ පොළොවෙන් බලේ කොතනක් ඇහේ සුප්‍රීම් රේඩියෝ මේක

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැයියේ 2,33,00,000 සුපිරි ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තය කැකිරාවෙන් ශාමලී මහත්මිය.
2: මගේ නම ශාමලී. මං ආවේ කැකිරාව ඉඳලා. මං කරන පුංචි ව්‍යාපාරයක් මම මුලින් පටන් ගත්තේ. ඒ ව්‍යාපාර කටයුතු කොහොමද දියුණු කරගන්න එක තමයි මගේ හිතේ තියෙන ලොකුම මෙව්වගම. පොඩි රෙදි ෂොප් එකක් තමයි කරන්න. ඒක ඉතින් ටිකක් දියුණු කරගෙන ඉස්සරහට ගමනක් යන්න තමයි මගේ බලාපොරොත්තුව. තමන්ට ලැබෙන ලොතරැය මිලදී ගන්න ඕනේ. ගත්තට පස්සේ ගොඩක් අය ඉතින් හිතනවා ඇදිලා කියන කේම නෙවෙයි, අපි මිලදී ගත්තු නිසා අපට ඇදෙන්නේ. ඉතින් මං හිතනවා තමන්ට පුළුවන් ගන්නට යන්නේ තැනකින් ලොතරැය මිලදී ගත්තොත් ඒක ජයග්‍රහණය තමන්ට තියෙනවා. මං දකින්න එක දෙයක් තමයි ලොතරැය මිලදී ගන්නකොට මං හිතන දෙයක් දිනුම් ඇදෙනවා කියලා මිලදී ගන්නවා. කවදාවත් දිනුම් නැහැ කියලා මිලදී ගන්න හොඳ නැහැ ලොතරැය. එතකොට තමන්ට හිතෙන ඇති විදිහට තමන්ට දිනුමක් ලැබෙනවා ඒක. ඇත්තටම ජාතික ලොතරැය මණ්ඩලෙ ගොඩක් මං ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ පුංචි ව්‍යාපාර කරන තරුණ පරපුර මේ වගේ කෙනෙකුට ඇදිච්චාම ඉන්නේ ගොඩක් ප්‍රයෝජනයක් තියෙනවා. මොකද තරුණ කෙනෙකුට මේ වගේ ලොතරැය ගැදුණොත් එයාගේ අනාගතේ ජය ගන්න හැකියාව ගොඩාරියක් තියෙනවා. ඉතින් මං හිතනවා කවදාහරි හොඳ තැනකට යන්න අඩිතාලම ලැබුණා නම් මේ ලැබුණේ ලොතරැයි මණ්ඩලේ හරහා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා ලොතරැයි මණ්ඩලේ ලැබිච්ච ත්‍යාග පිළිබඳව ලොතරැයි මණ්ඩලේ යෝජනා කරන
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
3: ගොඩ වෙන්න ගොඩ වෙන්න ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
4: මල්ලි කොරෝනා ගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රෑලට
5: පිටරට උදවියමයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගිලියට දෙන්නකො.
4: අයියෝ මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
3: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
6: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න
8: ලොව සුන්දරතම පාරාදීසේ
9: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උතුම්ම යම් සත්‍යයක්.
8: Travel with Supreme.
9: සතියේ දවස් 5ම
10: The Welcome Show අහන්න.
11: 89.1 89.3 Supreme Radio.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: අවසාන ප්‍රශ්නය. ආශ අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවට යුතුකම මොකද්ද?
2: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
3: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
4: Tempo Town
3: with Ashi.
5: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
7: The Welcome Show.
5: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas pahema ude hatata
7: The Welcome Show.
2: Anugrahaya.
8: Meltdol. Hisarathaya una semprathishyawa angapatha vedanawa apahasu dina sadaha ikman sahanaya Meltdol paracetamol visheshayaki.
0: 89.1 89.3 Supreme Radio.
9: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: සුප්‍රීම් රේඩියෝ
1: බලන්නකෝනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
2: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
3: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
4: හැඩකාර දඟකාර පොඩිත් වෙනුවෙන්මයි.
3: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
4: The Welcome Show. ඇහෙන අහන කතාතර රස කතා ඇහෙන පැය තුන.
1: දන්නවද සිංගප්පූරුවේ බබල්ගම් කන්න තහනම්? ඇයි දන්නවද මේ බබල්ගම් තහනම් කරලා තියෙන්නේ? 1987 සිංගප්පූරුවේ තියෙන අති නවීන දුම්රිය පද්ධතියක් ආරම්භ කරනවා. සමහර අය බබල්ගම් හපලා කෝච්චියේ දොරවල් වල, ඒ කියන්නේ සෙන්සර් උඩ ඇලෙව්වා. ඒ නිසා දොරවල් වැහුන්නේ නැහැ චාමර. ඊට පස්සේ ඉතින් දුම්රිය ගමන් අඩාල වෙන්න පටන් ගත්තා. ඒ නිසාම 1992 දී සිංගප්පූරුව තුල බබල්ගම් තහනම් කරන්න එව කගමැති ලී ක්වන් යූට සිද්ධ වෙලා තියෙනවා. දන්ත සෞඛ්‍ය සඳහා දුම්පානි නතර කිරීම සඳහා පමණ වෛද්‍ය නිර්දේශිත බබල් ගම් පාවිච්චි කරන්න පුළුවන්.
4: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
0: The Welcome Show. Supreme Radio.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

89.1 89.3 Supreme Radio මගේ හඬ මගේ රටේ

89.3 තුන්න සුප්‍රීම් රේඩියෝ අහසෙ දිලේ පොළොවේ බලේ කොතනක් ඇහේ සුප්‍රීම්

89.1 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

89.1 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රට 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ අහසෙතිලේ පොළොවෙෙන් පලේ කොතන ඇහේ සුප්‍රීම් රේඩියෝ මේක

89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රට.

89.1 89.3 Supreme Radio.

89.1 89.3 Supreme Radio. Supreme.

0: Tataram.
1: Asunavia y Ekran, Asunavia y Tuna. Supreme Radio.

0: 89.1, 89.3 Supreme Radio.
1: Dinner,

89.1 89.3 Supreme Radio.

81 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83 83

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවරණය ලැබේවා.

රත්නමාලී ගාථාත්‍රය. මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථාරත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාථාරත්නය මාතලේ අනුවිහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සූපත් වේ. සියලු දුක්, භය, රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩේවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා.

අන්තනාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සමනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාරක අපල සියලු වසංගත රෝග දුරු වේවා. මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව, අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දෙනෙකුගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරෝ මිතුරෝ වෙති.

බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය, කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය, සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථ වාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාක

89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසේ පිලේ පොළොවේ බලේ කොතන ඇහේ සුප්‍රීම් රේඩියෝ මේක

වහන්සේ විසින් දේශනා කර වදාළ මෙලව සහ පරලොව දියුණුව යහපත සලසන අප්‍රමාණ ගුණ ඇත්තා වූ මෙම මහපිරිත් දේශනාවේ බලයෙන් ඔබ සැමට සියලු

ජය සිද්ධි මහිද්දි මහා ගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්තස්ස.

සිතේ බිය සහ සැකය දුරුකර පෞරුෂය සහ තේජස වර්ධනය කරන නපුරු බලපෑම්වලින් ආරක්ෂාව සලසන සුවිශේෂී ආරක්ෂක පිරිතක් වන මෝර පිරිත මගින් අද දිනේ අප බලාපොරොත්තු වන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේ